0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේක අඩු
2: අලුගොඩමෙන්ගේ ප්‍රෝග්‍රෑම් තන් හම්ජිෆාවා ගොතුන් දෙන් ඉවඩන්වානි කීරිත කුර්ආන් කියවුන් මෙද ඉවඩන්වානි සූරත් ආල් ඉම්රාන්ගේ 23 වන ආයතුම් ෆෂායගෙන් ඒ සූරතුගේ 50 අවවන ආයතුගේ නේලා

0: Kiinni mihin?
1: Hikäärivi. Te kolme vaajaa demien kiinni.
0: Ekkolle demien mä tää kääriväni.
1: Te kolme tämän tämän kääriväni taa. En mä annu, että... Ate mieto alu menge maulu, mieto vaahata kaada menge enda maulu aki fitun ofede fata vaahata dekuma durhidvaan jeheni kii vegen hii. Alun kurin tänna vaahani hatea huveru kurin hama varu muhim vaahata kaalme naadu yvien gossi. Mihara on kaasitul bheflo kaalme naa mihara gulhu mihiri. Muhammad Ahmad.
0: Assalamu alaikum.
2: Paremu sana.
1: Muhammad Ahmad, kehne toh alo vaas?
2: I am going to go to the house. ए गातो कोनी मामा के नेमिया के लिए ननी दिन होते हम मुद्दे मंगे के मंगे दिन माम तो वो इतना जे है एम एक हम दुर्घटन में क्या हमारे बड़े कुरंजे का कानो को अलग वो क्या कहाँ पहले में बड़े विद्रोह होते वहाँ का जा कानो जा हिंगा हो जे में बड़े दो आमे एक के काम को रा मस्त कंग कोम दो को एक आवा Angkir orang ni pakar, naya gitu pakai Quran. Yang ekam ekam duruan je kan bawa bukan. Iya tu.
1: Ada. Berapa syukur ya, Muhammad Ahmad?
2: Syukur ya.
1: Makcik dalam bajar tu okey dek.
0: Dalam umur wahak tak kau mizan ifitun ofe defat wahak tak dek kuma duruh liwan je he ni kibeh ni mau loga. Teng mihat neng ayro argun mih wahak tak kalah mahuri habe flumis wararanggal kantet fahakura wafi mih kuma duruh liwan je he sababa behe gitu.
1: Ad mihung emen tu gan na itu bara lobi niti kos ekwer kuma aile gurun tak kendi gan dah kame gitu kami ifitun fasad ofe defat wahak tak kau mih kuri adane. Teng yege turong mutama bebe behi ebbe kuan ebbe ka
2: Lahim this seaway by far a pamba to get panu game kuri kuri kiriya hama hedo vela
1: tiham neva dani hebe
2: parai ami kata mihar visama ami gadai punyakas gada
1: emi phone gada dostara kuranje hori hakam ko visnu hada fembe no kuro makan da sehi be phone vidalwa ichi alu me dannawala nenge to ko ba to
2: enu ko gada avan nu niku me fa ikunna nya kudana ga age
0: aviano
2: ale age
1: Evidence of the man.
0: Inga Maulan Korea Dama, Deca, Fituno Fede for the Vak, the Decuma Duru Helivan, Jehe, Sababa Kiko Bato.
2: Bavar Sababa Huringe. Mihar, Alwan, then Bunaburi, Tim, Befum, Bunin, nothing even Inge.
1: We must have
2: a team with Tumbalar, Varabor, Gelumba coming. Ambar Ivakatakia, the Vafido, the Giamat, Sabo Belly, Dwahimia, Varabor. Gelam yang baru bahaya, mihar orang yang darah ni kanda mung kah, selalu kanda tangkar dewi hego takap bunani. Hama darah ni aye, inge onna. Darah ni ada koran jehan mihak gawahakai, logo kah dah agen dekki foto. Sadi mihak gigos, mihak kuhingga malu jehan gawahakai. Gohas ranggalas mihak gawahakai, mihak kuhingga malu jehan gawahakai. Dakkya piya, goh aye. Inge mihak kufon nak kah gawahakai. Dekki ke nuan, mihak kuh gawahakai dekki mana kuhingga malu jehan kawab banya. Mihun ke bawah kat dekku, deng, ekegan ke bawah kat, jangan apa ni mihun kerja, deh bodoh aku sah dekku, emes deh barang nobe aku kami, ekamu ke sebab ni balik dia degilmu, mujutamu alibi degilmu ma, dia ni kau tu, mihun alibi degilmu ma, degilmu ni, ma, dunia ni kau tu balai aku, ahilat aku bahuri, jehi bebe aku fa, deng, kerja awat terin na aku bahuri jehi fa. Ni barang khas sama loh kami dengan barang bodoh ala lanjut hebat awat terin nak sih. Awat terin ke bawah kata dakka ini pun deh teriaga harun jehi. Wei mabes saharun dunia ni kau tumbes ni kau tumbes adi barang bodoh ke dalam ini mereka ini. Ada lagi angkore durumi hek ke bawah kata ekko mabes tafas. Deng ebanda sih mage ini pun ke bawah kata dakka. Kegan ke bawah kata dakka angkos. Ebatim umur manusia kendaru ke bawah ebanda mihak එබ්බන මිහක අගයන් නොබුනේ හුට්ටා මරවේ ගෙන්ගස්සක් ඔබෑත මීගේ ගෙල්ලුමකි ගෙල්ලුමන් බලාරු රහෙම්ගේ ගුලුන් යති කැඩිෆ පණාස තිබ්බා මරවේ දී අස්වරග විස් නුවද වෙනකම දී නිල්මු වෙරින් බුණනි එහෙම්විම එවෙස් වරක් ගෝස් කමින් හම වාහක වීහා විස් නොදක්කා ඔලෙම්වි එකේ ගණකගේ වාහක යහපට දක්කා කන්න ජේ වාහක දක්කන් ජෙහේනි දුනියාවේ ගොතුන් විජුතිමායේ ගොතුන් දක්කන් ජෙහේ වාහකත වාහක දක් දැක්කිදානි අහර දක් අලුගඩම වාහක දක්කපණ එක් ගඩිරවන්දේ එම්විස් මීහෙක්ගේ වාහකන්න දක්කාන දක්කානි දුනියාවේ වාහකත දුනියාවේ ගොතුන් කංකං හිඟා ගොතුගේ වාහක මීහුන්න නොබෙහි වාහක දැක්කේනේ හොළ වරිතව ගවෙස් ටෝලි පත්තව ගවෙස් හදි ගේගේ ගවෙස් හදි පෑසන්තහු ගවෙස් එහෙම ඒ වරබ්බඩු ගෙල්ලම හොරිකමෙ මුජුතමෝග එබ්බාවන්තකම් විස් මිහාර විස් මියති කිහා බොඩ ගෙල්ලිගෙන් ගොස්ත දැන් හුස් වාහක දැක්කොමෙන්නද වාහ කලියුම මේ ෆේස්බුක් එක පෝස්ට් ජෙහුම වීඩියෝ තල්ලුම එක ගණ හෙක්ගේ ෆොටෝ තල්ලුම මිකහල වැස් පෑවරු කන්ත ඉවහුරි මීයම මියා ගුළු හුරි කන්තත්ත ෆේස්බුක් ෆේස්බුක් බලාලිය සිංගේනේ මේ වාහකයාග හුරි මොළොක ගොයින්නෙක්ක මියානු දාකන් එහෙම එකහල සංකමන් එබ ජෙහේ දුරුවන් එම්විස් මිය ගන මියගේ වාහක කොම්මෙන්ද වාහක දක්කන්න දක්කම්වා නිමිහෙ කොප්ප හුන්න රගලු කන්තහුගේ වාහක එමිහක දෙතෙරෙ ගනංගලු යෝ වාහකතත් දක්කම්වි දක්කා එමිහාගේ අගු හිපහට්ටා දැම්වි අනික අලුගඩු එන්න තැනග රමීසුගේ වාහක දක්කන්න අලුගඩු ජෙහේ රමීසුගේ ගෝෂ් වාහක දක්ක රමීසුගේ අගු වට්ටාව මසය කුරන්න ඒගේ දිසාවුග ජෙහෙනේ වාහක දක්ක දිසාවුග ජෙහෙනේ හම බස්මුණන් ජෙහෙනේ එම්විස් මිහගේ අගු වෙට්ටේ ගොතත් දක්ක වාහකක බෑවරි වගෙන් වෙස්නවානි අඟ බහුම් වෙස් අදි කියවමුම් වෙස් ලියොමුම් වෙස් පූසාම්වර වාහක විදාල වෙ දෙවැහි වර රඟල එත්ති මේ මිහකු රිය පයින්න එත්ති සයා කොල්ලනි නූනි ලයි හෙද්දනි දේරුගේ වරක් ගෝස් වාහක එද්දෝ වරක් ගෝස් එච්ච ලිය සමින්නනි වරක් ගෝස්කන් ඒනාගේ ෆොටෝයක් ගොයක් ගොය හදා සමින්නනි එහෙම වෙදියමු එකමුගේ සාබුන් කොබ කිහා බයසගේ තිය දනි සෝරු විගෙ එහෙම හෙබ ජෙහේ හම මුජුතමෝගේ මියෝ එබ්බෑවන්තකම හම ජෙහු මට්ටකාවෙ එබ ජෙහේ මීහු එකේ ගණකෙක්ගේ වාහකනු දක්කා ඒතෙන ජසාරි මීහකු වාහකයි බුණි අඩු ඉවුනස් ඒ වාහක එහෙම මියක හම පුරාගෙන නුවානේ කෙංගුස්ගෙන් නුවානේ අලුගන්ඩ වරක් විශ්නා කම මීහුන් දක්කා වාහක බබාන මියගුළු හුරි මිහෙක් කරග හම නොබුණේ වේත වරක් මසක් එක් පුරාන ඒ දෙබ උඩුවෝ දෙබ උඩුමා රීබපුුණුමා දොකු වාහක දෙක්කුමා මී උරිහා කන්තම් මි කුරණී හම මිහුන්න බෙහේ ගොතු කුරෙබෙනි කුරාරු එකම නිසා මුලින් මුජුතම හලාකු වෙදානි මුත බැබ්බැවන්තකන් ගෙල්ලේනි දීනි ගොතුන් එමිහා ඉහා පොඩු ගෙල්ලොන් දිබෙනි ඒන දීනි එමු මැරෙන් බුණානි ගියා මැද්දොහම් බඟුරු හස් මහුසරුගේ නෑදානුග ඒ මහුසරු දුවහම් බඟුරුට වෙසාවා මිහුන්නකි එමිහුන්නේ ඒ පෑබරු හෙවමලු කුග්ගෙන් ගොස් ඒන් එවිස් ෑදා එන්න හුවේ ඒන කොස්සහුරි මීන්ගේ හක්ගොතක අරාගන පහුරි අංකම එය බදලුදී නිමිගෙන් දායරුග ඒන් ලව්වෑ නොලෑගෙන් හෙවකන්ත කොන් ලව්වෑ නොලෑම් දෙම්බාකි ඔන්න බෑග මිජහෙනි අනෙකෙක්ගේ නොබෑකන්තකි සාස බොලු ගාලන් එහෙම වරක් විශ්නන්ජිහයකමම වරන් නුරක්කාවෙස් කමේ මීහින්ගේ වාහක දෙක්කුන් ලොගු වාහක දෙක්කු වරන් නුරක්කා කමෙන් මී හම හම එකනි නොරක්කාවානි නුබෑ බයියෙක් ජෙහෙදා නැති එකම සලාම අවවා කරෙන්නෝ යම්වර මා නුරක්කාකම් මීහුන්ගේ වාහක දැක්වම ඒබ ජෙහේ හුරිහා වේසුළුන් වෙස් මීහුන්ගේ වාහකතත් දෙක්කුම දුරු හෙලිවා දුරු හෙලිවේ එමිහා දක්ක ජෙහේ වාහක එමිහකු දක්කයාගේ දුනිය ගමියක් කුරු දුවස් කොළග ඔලවේ එත්ත මසක්කයක් කුණු පරබොඩ
1: අදෝල්මංග මියදගේ මාළු ෆිතන ඔෆදේ ෆද වාහතක් දක්ම දුරහෙද වන් ජෙහෙ සබබ්තක බෙහෙ තෝන මෙන්න මි බෙහ ෆුන් වාහතක් කන වරම් මුහිම වාහතක හුරිහ බෙහ මේ ඉඳක්වන හාසබත දේනි ගොතුන් අල්මෙන් මෙතුම කුරුමත් ලං ජෙහෙන වාහකය මිකමු අල්මෙන් සදම බෙ නෙක් වාහ ඉංගත මේ අල්මෙන් මිකහ යන අල්මෙන් අනකක දෙතර කිතම් මෙ හින්හම නොජොනස් හිත කේන දෙතර ග හිතුක කිතම් මෙ හසදරක මං ඔෆදික මනස් හසදරක අස්ල ඔෆදික මස් නොවන කිතම් මෙ එන දෙතර හි ගෝස් වෙස් මේනග වාහ ತೆಗೋತ ಫಿತ್ರ ಪಸಾದ ಒಫದೆ ಗೋತ ಬಾದಕ ಏಕ ಮಾಲ್ಮನೆ ಬಾದಕಿ ಕೊಮ್ಮಸ್ ಅಮಿಲ್ಲ ಎಜೆಂಡಾ ಅನೋನೆ ಅಮಿಲ್ಲ ಫಾಯದಾ ಕಟ್ಟಕ ಕೊಮ್ಮಸ್ ಕಹದ ಏಕ ಹವಿಯಾನದ ವಾಕ್ಯ ದೆಕೆನೆ ಹಿತಕರಣೆ ಮಿಕಕೊದು
0: ಏಗ ಸಬುನ್ ಹಗೆಗತಕ ಏ ಹೀಕುರ ಕಹದ ಫಾಯದಾ ಎತಿಮಾಯ ಕಣುಸ್ ಲಿಬೇನೆ ದೆ
1: ಅತ್ತುಗ ಫಾಯದಾ ಅನೋನೆ ನಂತ ಮಿಗೆ ಮಿವನೆಗೆ ಅಲ್ಮನೆ ಹೀನುಕುರ ಹ ಗೆಲ್ಮಾನು ತಮ್ಮ ಕರುನ ದಾನ್ಯ
0: ಅಳುಗುನ್ ಮೆ ಮಸೆಕೆ ಕುರಣಿ ಅಳುಗುನ್ ಮೆಗೆ ಆಖಿರತ ma se ke kurai ruga eduhu algun men gelu ma kur metlang e beje he mi edu algun men kurai mi kahala vianu da kante tau ka sabu e mi algun men ke bes faada netta
1: Ada yang melihat full fakum orang adis web force tinggal tu nan not call dapat hendam mesal mana kas, lawan aduh hal hati bef na badul call dapat.

0: සිතනවරකම් උපදේකහන කන්තත්තක බදාලාර හැම ඉවේහා වාහකයෙක් ගොස් ඒක තොගුතෙදු බලානු ලානු දක්කම් ඉමායෙන් ඉවේ හබරේ ඒ කිහාවරක්ගෙ තෙදු හබරෙක්තෝ බලාාස ඇගේ හගීගෙන් හෝදාාස ඒ වාහකයෙක් ගොස් සීදාය හබරු ඒ වාහකය ශාමිල්ලව මීහ කෑරි ගොස් හාලම මිකාහ මිකා වාකෙන් අඩු විජ්ජේ මී තෙදෙත්තෝ ඒගේ හගීගෙ බලම හගීගෙන් නුබදා ඒ වාහකත නොහැතුරම් ඒරුම් උපදේනි හැම සිතන වෙරිකම්
1: ඒගේ හොරි නොරක්කාතරික නොවිස් නැති එහෙමවන්
2: එහෙමනේ
1: ඉතන වෙලකම්ගේ නොරක්කාතරික කිහාවරෙක් ගෙන බෑ සාසෙක්ක නොවිස් නැති එමනි මිහාරු ඉදෙන්නේ විහි කිමෙන් ඉවේහ හබරේ ගොසේගේ දොක්තෙද බදානු දා සෙතරමක් ඉවර නොරක්කාතරික හැම එහෙම මිසාලක මේ හබරේ ලියාරු සේගේ දොක්තෙද බදන්නේ ඔන්නානේ හමංගව ෆාසිකකු හබර කෑගෙන අසුවේ දෙනවා ඒගේ දොක්තෙද බදා ගීගෙන් හොදා ගීගෙන් හොදා අංගව ෆොන්නනි ඒ හබරේ දොක්තෙද නුබදා සෙතරීම ඒගේ සබබු මුජතමවන් යෙල්ලුන් ලිවෙන්නේ තිමුතම ගෞෆෙද දානේ මේ දෙවේ අසරතක හේතුරේ දානේ හගීක බදා හොදන් අංගවාසය එහෙම වීම එතන වෙරිකම ගනරක්කා තරි කම්බෝඩි රමීස
2: එහෙම මොනේ දත
3: දැන් මීගේ තරේ අන්නානේ તો සෝෂල් මීඩියාගේ තරේක මිහුන්නක
1: අම හුරිහාච්ච සෝෂල් මීඩියාෙන් මීඩියා නෝන්න
3: එකම මේ හැම ෆෙන්න හුරිහාච්චෙන් එබ ෂෙයා කොල් ලයික් දි හැද
1: ෂෙයා කොල් දාලියලා ඇයි මී
2: හැ ෂෙයා කොල් දෙමස් විතරේ වන්නානේ දත
1: දැක්කෙම
2: අරණ හිවනේ අල්මෙන්න එම්එන්එෆ්ස් ඉංගේන හැම එකන් තසෝල ඉංගා හැම බේ ෆ්ලකාල් වාහදා කලා මිකම බේගතු
1: ආ
2: ඒක දන්නේ
1: ආද වරම් බාජ්ජෝර ජෝහකන් එදෙන් රමේස්
2: ආ දාලුම ෆරාතුන්ස් අල්මෙන්න ඉතුරු බේ ෆ්ලකාල් ගොඩ මෙහෙර දෙත්ත
3: ආ දරම් ලාය ගොඩ ෆස්ට් ලාම් ලයිකම් රම් ලා
4: කොඩ කොඩ වාගත පොලේ ඉඳා මෙහෙති
2: වාහදා කලා වාහදා කලා
3: අගොත් කොරිය ගෙන්දවයි මේ මව හා
4: මවුනෝ
2: හදා නැති බන් මේ ෆිතන ඔෆ දෙ ෆද වාහත දෙක්කම දොරහෙල්වන් ජෙහෙනි කී වෙගෙන් හෙයි ඒ
4: වරස් ඒක සබබ තවර බෑවර රංගිද ප්‍රථම කවකෙ මුලි ගවම මෙති සිතනා ගදී ගොස්ස අරාකු එපයි කා දැක්ක කදී ගන්නේගේ අදි ගතා සලා වාහක දෙක් මේ සබබ අල්ගන වෙන මේ වාග තකි මීහක අල්ලාහ නියමත දෙවිය ශුකුරේ නුකරේ විය සිතන වෙර වෙවෙනි හතද වෙර වෙවෙනි අල්ගන වෙන මීහක මගාම මති විය සිකම අවශ්‍ය සිතන වෙර වෙවෙනි හතද වෙර වෙවෙනි එහෙම මේ මොදලුගේ දහි වෙති කමක අලුගන්න මෙන් වරිහාකම මේ කරණී අබ්බෝගේ රසුදා ගජිත් පස්පලේ ගිනානි කොම් මේ ගවමක චිතනයි වෙයි අලුගන්න අතිමන් කලේපාන උම්මතුගේ ගවමගේ මියුගේ චිතනයකි මොදාවෙරි කමි මේ මෙම අලුගන්න මෙන් ගොරිහාකම මේ නණි මොදලා ඉජ්ජත ජාහ ගදර උඩියාකමක ගොලිප අලුගන්නගේ ධරි පුලම් මති මගා මේ දෙමනස් නොනි කියාවාගින් ඉච්ච දෙමනස් ඒ කමනුදිය එදෙන් පාඩ පාඩගේ චීත පෝස්ට් කරම් පෙරි ජාම් පෙරි ෆේස්බුක් අල්ලාම් පෙරි නියමතේ අල්ලාහ දෙවියන් මයිකමක ශුකර් වෙරියන් නොවේ පද්මයා මීහා පුරංගල එහෙම මීහා කදෙවා නියම එපද නියමතේ දෙම්මම අල්ලාහ හදරට ගත් ඉමා එදුන් එකම මීහාගේ වාහක හදීලා කන්නේ දෙක්කම සවබු දෙමසිරි එවහුරි දොර වේ පම්මි රහු ගවස බොහොර දෙමසිරි මති වෙගින් ගොස්ස එබ්බඩ මීහ යවති රහිම ගුණ කෙඩිය තිබා නියා වෙසා මම අවක්තෙන් යවති වූ නෑන්නා දරින්නා යවති වූ ජෙහි පකොදා ඒගේ නොදා කමකි ඒගේ නොදා කමගේ වාහකන වානේ කාලා පිටන වෙරි කමකි අසත වෙරි කමකි අමි අලිෆාන් දරකා පදයන් හර්මගේ හේවත් කන්ත කාලා කමි ඉතින් එවරගේ නුගා කමි මී අලුගන්න මෙතරක ආමු වෙපම ඇති වාහක දෙකේක සහිගත නබලානි කයි අනික කෂයා කොල්ලා මින් ආවේ නබලා තිමන්න මී කියාවරික වාහක එකම දැන් මී ගාවත මෙදාවරි කල සිතනාගේ ඕගින් දාගින් එන් ගස් පලාගින් එකහුන් කුරි තප් පලාගින් දැන් මී ඔගෙන් දනි මුලි දුනියා ගෙබේරා හමයි පැගෙනම සිතන වෙරිකම් මේ සබබුන් හර්ම සලාම වාමි අලගණ මෙන් නම් කුරේ වේ කන්තකු මුලි ගවම ප්‍රසාද වී අලගණ මෙන් මුලි ගවම හලාක වේ ගින් මිදානි හින් බිම අලගණ මෙන් වජේ මේ සිතන සලාම වු මට්ටක එම් මෙන් වෙ චෙදු බහු වාහක දක්ක

නුවත වෙරිකම්ගෙ තෙරෙම් බයි එවරෙන්න ලිබිගම් වනී හෙයේ ෆහෙ එහෙම් වෙජ්ජියා එවරෙම් මීසකුන්න කිතම්ම කුඩ මින්වර වෙස් නුදේ නැතේ.

0: මීහුන්ගේ අමිල්ල නෆ්සක් කතුළු කුරාෂේ නුවත තියබෑ මීහුන්ගේ ගෝති ගෙදරු නුකුන්නාශේ අංගවා එකං එවරෙන්ගේ මච්ච තිමන් රස්කලාගේ ෆරුදු කුරවිනම ඒග තෙරෙම් මදු බයකු මැනවී එකන්තකෙන් නුකුලයි හෙ අදි එවරෙන්නම් එකමාමෙදු වාජ ඉබ්බවා කන්ත එවරෙන් කුලනම එවරෙන්නම් හෙවකම් මා බොඩුවී හෙ අදි සාබිතුවේ තිබමුග ගද ෆදකම් බොඩුවීස්මේ
1: وَإِذًا لَّآتَيْنَاهُم مِّن لَّدُنَّا أَجْرًا عَظِيمًا
0: ادي اهم وينما تيمن رسكلاගේ حضرتون ايورෙන්න බොඩවගෙන් වා ධර්මයේ දෙවිමු හේ
1: وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُّسْتَقِيمًا
0: ادي سීදාවගෙන් වා තෙදමගක ايورෙන්න මගු දෙක්කෙවිමු හේ

0: ජාදදඩි එදැඩි නිම්මා දෙගනෙක්කා විස්ධානී චුඩිකෝ එගොතක්්‍යයානි ගවාමීහ. දෙැන්තිව මිහුම් හෙවා කියයාන. ඒරු අනෙක්කා වෙස් අද ෆිෂුණයේ ෆිසිිගෙන් ගොස් අනෙක්කා වෙස් කිසාපක ගොස් අනිකා වෙස් මුල ෝමුල දෙමී ගොයි අනේ බඳිවර ගවාන. වාෆනෙක්කානෙ කුලියද්දාන දෙවන කුලියකද දෙවිධන කොම කුලියක ෘතමස් දෙවිධන කොම කුලියක සෙකමගේ එක්ල ගුන්තරතිම රීත කොද ඥාම එකොත දියම කුලිත රීතිවනි. එහෙමක දෙවනේ මේ ගුවනී මිසාදක ෆින්දන්ඩි කොළොමි කියනේ. දෙන් කුම්ඹං අරන් පිසති එහෙ බැවර කුලිත හන්නන කුම්ඹං අරං ජිද්ධනශං දොම්බම්පුකයෝ මහද්‍ය තොළි කරුණෝලි බින්තොළි දෙතෙලප්පං මිකාද දැඩිත හන්නානේ එකයි නන්නන් කිය එකොම්ම දැඩිය කීවෙස් තෆාත් කුලිය මිසාදක කුම්ඹං අරං දෙම මෙබුණනි ගොත කුම්ඹං අරින් ජහායරුග වෙස් ජානී කුම්ඹං අරං කුම්ඹං අරං ඒ දඩින් එන් කුලි ජෙහෙමුන් අන්නානේ එන්නනේ දෙ දෙෆරාතුක තිබේ මිහුම් දඩින් කුලි හදමුන් දායරුග මෙදතරේ ෆුම්මාදාරුග රංහෝදැන් ජානි ධනය රංහෝදං කුම්ඹං අරං අනෙක් ස්කුම්ඹං අරං කුම්ඹං අරං රංහෝදං කුඹං අරං ඒ දඩින් කියනීය ගොත අඩෙන් නීවේන එකමකු එෆ්ආරු ගොත බුණලා දැඩි ජහන් ෆෙශීම දෙන් ඇති විස්නුම අන්නානේ දැන් දොම්බම්කයෝ මෙ කියනි අල්ගොන් විසම් කුලියක දොම්බම් කියෝ ස් කියයාරුගොස් ඒගෙන් කියනී කඩං කණ්ඩං දොම්බම්පකයෝ කණ්ඩං කණ්ඩං දොම්බම්පකයෝ ඒගොතක් කියමු දානේ දැන් ඇයි අස්ල මෑගඩු ඒ දඩීතක කුලිතකුන් හෙදේ බෑවරු ච්චීත උන්නානේ කොම කුලියකු වෙස් උන්නානේ හම ඒ කුලියකුන් කියේ ගොතන් හම අළමුන් ගෙන්න්නන දැඩිතවක සෑතකාවන් හෙදුම් මෑගඩකං ඉන්නානේ සගාෆී මිහාරු මීන්නනී රැක්කුලාගේ සෝට වෙස් අධි කලකුලාගේ සෝට වෙස් බොඩු හරුවාලෙ ගොත සෑකුරි කුඩකුන් අස්සාලාාප දෙන් අදාගේ වයිට් කුලක් ටීෂාටේ නොනේ වීයාමකු මෙස් ගමීහේ මෙහරලානි දැන් තාරජාමියන් තිබේනි මුන්ඩුග දැන් හරුවාල ඉන්නනි ලාෆින්නේරුග කකුදුන් තිරිය ඒක මච්චන් අදන්නන මුන්ඩ මුඩු කුඩකුම් අඳල් ලාෆින්න මුන්ඩු මුරිවරේ තාරජාමියන් වන්න හම දිව මුන්ඩු එක්කොවෙස් ඒ සගාෆි දෙන්න ටීෂාට ලාෆ බයිෆාර හුන්නන බැන්ඩුව සලවාාප ඒම බෙන්ඩොලු මකිසෙමි සගාෆයි දිරවා දෙකමිග ගොතු රම්සකොද්දේ චිත්තෙන් කුරි සමානු ෆිසිිකෙන් වෙස් එක උතන් ඉන්නාන ලාාපදෙන් මිහාරු අම්මක සරකාරුන් එකයි ප්‍රෝග්‍රාම්තක් ගෙන්දායරුව සරකාරුම් බේනුවානේ ඒ හෙදුම් කෝඩ වෙස් මසාලක බේනු වෙදාන ඒරු ඉද පාන බලිගු ෆොතිකුලෙන් අස්සාාෆස් නොනිවීයාමගේ දුහා ගුල ටිෂාටල් ලාාෆස් එදුහයා ගුලේ හරවාල ලාාෆස් එහම ඒති බදල වෙේති එකම සගාෆි කුළිවරග ගොතුක ඊදුග පාහක කුඩාරුග මෑගණක හමන් ඊද ෝරි නොන ඊද ෝ නොනිවී යම කල කොම්බෙස් නොන ච්ච නැති මිකයි ගොතක ඉන්නානේ හෙදුම් මලාාෆා
1: ස කුලියකි කො පැත
0: කුලියකි ඒ දැඩින් ඒ ගොවා ගෝමුගි තෙරේග මිසාලකං ෆුටබෝලව කම ව්ඥාමු කුලමුන් කුලමුන් ගොස්ස දෙ දඩි දේතරයෙන් බෝල ගෝද ජෙහීම එවනි ගෝදකදත නොනීවිය ලඩකදදත ඒයි එන කොඩකුම් පුුණාකම ව්ඥ දඩි ජහමුන් ජහමුන් ගොස්ස අලගොන්වෙන් මි ගුවනී එච්චක නමක මිසාග දෙැමමිකින්ත දොම්බමකයෝ කුම්ඹං අරං ජිද්ධ නශං ඒයි කොම එච්චකිස් ඒ කුලිය ඒ කුලි ඉන්නානී තෆාතු ගොතක ඒ කුලියකි දඩීග විද්‍යා කුලියකි ඒ කොවා ගෝමුග එකුලේ තෆාත් කොල්ලා කොල්දුන්ගයි
2: රශුගෙ කොන් හිසාබගතම කුලිවර කුලෙනි
0: ආම්මකෝ මලිකුදැඩි ජහානී රශුගේ ගින මීහුන්න ෆෙන්න්නහෙන් කීවා රශුගේ ගින මීහුන් ආමකෝ නෙකුම උලේ බොඩිති සරහද තව බොඩිති මංගණඩු තකුග හතරු අංගොලි එවා බොඩිති මංගණඩු තවග ආමකෝ කුලෙනි දෙ අලගොනම හිසාපුක වෙස් ඊද බොඩ පාහක කුරෑරුග පාහක කුරාණී හම එම බොඩති මගුතකුග
1: මේ කුලිවර කුලෙනි හමයි කෙන කියලාගත
0: මල්ලිකු දැඩියකි ඒ සීදා කෙලෙෙන් හාස කෙලාමිහුන් නෝන් එහෙම් බයකු කුලේකම තාරීහුම් වෙස් මිහාතන එගිෆ දඩියෙන් නෝ දඩිය කියනී මලිකු දැඩිය ඇස්ලු මලිකු දැඩි ඒ දඩියක් කියා නංගමන් අලගොන වෙන්න බොඩ මෙහර එගෙන මල්ලිකුග ඒ තාරීහෙන් ඔයි සගාපතෙන් ඔයි හිසාබෙ වෙස් එගේ මීහකු වෙස් නැයි එහෙම්වීම මලිකු දඩියකී මලිකං හාස එවවෙස් එච්ච නුංකං මෙහර මලිකුගේ සගාපතුග තෙරෙන් වෙස් අලවන් වන්න දිවි තාරයහු තෙරෙන් වෙස් බයකු මලික ගොස්ගෙන් වෙස් ඔලුන් ඔළුමුන් වෙස් කෙලා මලිකු දඩි මලිකුග ජාකම ඒවක එන්නේයි එහෙමම මලිකු දඩි කියනී හම සීදා එ දඩියක් කියා නං එහෙමම කෙලාමිහුන් ජහා මලිකු දඩි එයි කෙලෙෙන් හාස එහෙම් බයකු අද නුජහා නොකුල කුළිවරෙන්ගේ
2: මලිකු දඩි කොලේර හමකනි ිරිහවෙනත කොල නුනි අහෙමනි වෙස් කුලේතු
0: තීවර රංගල ස්වාද මිහාර වරක් ගින ෆරඇත්තකුම් වෙස් තිස්වාලු එබ ಅಳಗೊಂಡ್ಬಣ್ಣ ಬರ ಅದು ಕುರೆ ಮಲಿಕು ದಂಡಿ ಅದಿಯ ಕೆಲೆಯ ಕೊಡುವ ಕುಳೆ ಅಂಗೆನ್ ಕುದಿನ್ನೆ ಹಾಮ ಹೊಸ ಫಿರಿ ಹೆಣ್ಣು ಮಿಕುಳೆನಿ ಕೆಲಾಗೆ ಮಲಿಕು ದಂಡಿಗೆ ದೇವತ್ತರು ದಂಡಿ ವೆಸ್ ಅದಿಯ ಹಮ ಎವ್ವೆಸ್ ಗೊತ್ತಕ್ಕ ಎವ್ವೆಸ್ ತನೆ ಗವೆಸ್ ಅಂಗೆನ್ ಕುದಿನ್ ನೋಡಿ ಬಿ ಅಂಗೆನು ಕುಳೆ ಕಮ ಕಷನ್ ಅದಿ ಅಳಗೊಂಡ ಕಷನ್ನೇಗೆ ಕೆಲಾ ಮಲಿಕು ದಂಡಿ ಅದಿನ ಮಿಕುಳೆ ಕೆಲೆಯ ಕು ಹಮಗ ಹಮಸ್ ಅಂಗೆನ್ ಕುದಿನ್ನೆ
1: ಸರ್ ಮೀ ಕುಳಿವರು ಆಲಾ ಕುರುಮ ಅಳಗೊಂಡ ಕುರವೆನ ಕಂತ ತಕ್ಕೆ ಕೊಪಾತು
0: ಕೆಲಾಗ ಸೇಹ್ ಇಬ್ರಾಹಿಂ ಸ್ಕೂಲುಗ ಮಿಹಾರ್ ವೆಸ್ ಹಮ ದ ಕ್ಲಾಸ್ ತಕ್ಕ ಮಚ್ಚ ದಮಂಗೊಸ್ ಸ್ಕೂಲ್ ನಿಮೇ ಇರುಗ ನೋಣಿವಿಯ ಗ್ರೇಡ್ ಸೆವೆನ್ ಏಯ್ಟ್ ಹಮೇ ದಾಯಿರುಗ ಹಮ ಎ ಹುರಿಹಾ ಕುದಿನ್ ನವ್ವೆಸ್ ದಾಣಿ ಹಮ ಎ ದಂಡಿ ದಸ್ ಕೊದ್ದೆಮು ಏಮ್ ವೀಮ ಕುಡ ಕುದಿನ್ ನಂ ಹೀವಣಿ ಎ ದಂಡಿ ಎಂಗೇಣಿ ಹಮೇ ಕಣ ಎ ಗೊತ್ತಂ ಹೆಂ ಎಹೆಂ ರಶಿಗ್ಗ ಕುಳೆ ಕಮ ಎಂಗಿಫಣೆ ತೀಮ ಹಿಯನ್ನುವೇ ಹೆಂಗ್ ಕುದಿನ್ನ ಕಷೆ ಎಂಗೇನ್ ಹೆಣ್ಣು ಹೆಂಗೆ ಮುಖ್ಯದ ಸೇಹ್ ಇಬ್ರಾಹಿಂ ಸ್ಕೂಲು ದಂಡಿ ಹಾಂ ಹುರಿಹಾ ಕುದಿನ್ ನವ್ವೆಸ್ ದಸ್ ಕೊದ್ದೆಮು ಕುದಿನ್ ನಂ ಅಣ್ಣನ ಬಿಡುವ ಇರುಗು
2: ಮಾಲಿಕು ದಂಡಿ ಫೆಶೋಣಿ ಕೊಂಗೆ ಇರುಕುತ
0: ಮಲಿಕು ದಂಡಿ ಫೆಶೋಣು ಇರಿಂಗ್ ಹಮ ಎಗ್ಗೊತಕವ್ವೆ ಸ್ನೇಹಗೆ ಮಲಿಕು ದಂಡಿ ಅಕಿ ಸಗಾಫತೆ ಒಯ್ ಕುಳಿವರೆ ಎಕಿ ಎಕಿ ಗೆಗ್ಗೊತ್ತ ಬಲಮು ಅಣ್ಣೇರು ಅಳಗೊಂಡು ಮೆಣ್ಣ ಹಮೆ ಮಲಿಕು ದಂಡಿ ಆಯರುಗ ಮಲಿಕು ದಂಡಿ ಗ್ಯಾಗ್ಗಂಡ ಕಂ ಈ ಮಿಹಾರು ದ್ವಿಸತ್ತವರ ಕಂ ಅಹರ ಹಿಸಾಬುಗೆ ಕುರಿಯ ಫೆಶಿಗೆಂ ವೆಸ್ ಅಳಗೊಂಡು ಮೆ ಮಿಂಗ್ ಕೊಲ್ಲೆ ವಿಧಾನೆ ಏರು ದುನಿಯಾಗೆ ತಿವಿ ಮೀ ಹಂಗೆ ಮೀ ಹಂಗೆ ಮೀ ಹಂಗೆ ಏಗು ತಕ್ಕಿ ಅಮ್ಮ ವಸ್ ಅಳಗೊಂಡು ಮೆಣ್ಣ ಹಮೆ ಹಿಂಗೆ ಆಯರುಗ ಎಬೆ ಫುಣ್ಣ ಕವ್ವೆ ಸ್ನೇಹಂಗೆ ಎಬೆ ಫುಣ್ ಹಂದಾಣ ಕಣ್ಣಾದೆ ಎದಂಡಿ ಎಬೆ ಫುಣ್ಣ ದಸ್ಕೊದ್ದಿಂಗಿರುಗ ದಸ್ಕೊದ್ದಿನಿ ಕೊಂಬೆ ಫುಣ್ಣ ಕಮೆ ಅನೇಕ ಏಗೆ ಕುರಿಂಗ್ ಆಮಿ ಹುಂ ವೆಸ್ ಆ ಸೌರಿ ಗೊತ್ತವ್ವೆ ಸೆಮಿನ ಕಷನ್ನೇಗೆ ಏಮ ಏ ಮಿ ಸಗಾಫಿ ಕುಳಿದರಕ್ಕಿ ತಾರಿ ಹೆಂಗ್ ಅಣಗೆ ಹೆಂ ಬಲಾಯರುಗ ಎಂಗಿ ಫೋತಿ ಕೊಂಗೊತ ಕಕ್ಕಿ ನಿಕ್ಕಮೆ ಎಂಗೆ ಹೆಚ್ಚನ್ನು ಎಂಗೆ ಹೆಚ್ಚಕಿ ಹಮೆ ಕಣಿ ಏರ್ವೆಸ್ ಮಿ ಕುಳಿವರು ಕುಳೆ ಮುಂಗಣ್ಣ ಗೊತ್ತಕ್ಕಂ ಹಮ ಮಿಹಾರಸ್ ಕುಳೆ ಮುಮ್ಮೆ ಅಣ್ಣಣಿ ಏತಿ ತಫಾತೆ ನಾದೇಕ
1: ಮಲಿಕು ದಂಡಿ ಕುಳೆಂ ಬೇಣು ಕುರ ದಂಡಿ ಹುಣ್ಣಣಿ ಕೇನತ್ತು
0: ಕುಳೆಂ ಬೇಣು ಕುರ ದಂಡಿ ಇನ್ನಣಿ ದೆಗೊತಕಂ ಏ ದಂಡಿಯಕಿ ದಿಗುದಂಡಿ ದಿಗುದಂಡಿ ಇನ್ನಣಿ ಗ್ಯಾಗಂಡಕಂ ಅಷಾರ ಇಂಚಿವರು ಮಿಹಾರ ಬುಣಾಕಮ ಅಷಾರ ಇಂಚಿ ಎ ಫೋಟ ಬ್ಯಾ ಏ ದಿಗುದಂಡಿ ಏತಿಗೆ ಫಹತುಗ ಇನ್ನಾಣಿ ಫುಲುಸ್ಕಿ ಐಚ್ಚ ಲಾಫ ಇನ್ನಾಣಿ ಲೋಯಿಂಗ್ ದಿಂಗ್ ಹತರು ಫಸ್ ಹಾಯ್ ವರಕ ಲೋಕೊಳು ಇನ್ನಾಣಿ ನರಕೊಳೆ ಗಲ್ಲಾಫ್ ಫುಲು ಅಸ್ಸಾ ಲಾಫ್ ಏತಿ ಗುಡೀಮ ಎಚ್ಚೀತ್ ಜಹುಣೀಮ ದಂಡಿಗೆ ಫುರಿಯಮ ಕ ರೀತಿ ಕೊದ್ದೇನೆ ದೆಂಗ್ ಎಕ್ಕೊಳಂ ಹಿಮಕೊಂಗ್ ಇನ್ನಾಣಿ ಅನಕ್ಕೊಳಗ ಇನ್ನಾಣಿ ಮಾಲೆ ಅಹ್ವಾರ ಹಿಡೀತ್ಕೊಂಡು ವಕ್ಕೊಂಗ್ ಇನ್ನು ಮಾಗಂಡಲ್ಲ ದಿಗು ದಂಡಿ ಏಯ್ ಎಕ್ಕಿಯಾನಿ ಮಾಲಿ ದಂಡಿ ದಂಡಿ ಎಕ್ಕಿಯಾನಿ ಮಾಲಿ ದಂಡಿ ಎಗೊತ್ತಂಗ್ ಇನ್ನಾಣಿ ಎದ್ದಂಡಿ ದೆಂಗ್ ಅಣೆದ್ದಂಡಿ ಕುರುದಂಡಿ ಅಕ್ಕಿ ಮುಳಿಫೋದಂಡಿ ಮುಳಿಫೋದಂಡಿಗೆ ನೀನಾಣಿ ಎವ್ವೆಸ್ ಮಲ್ಲೆಂಗ್ ಎಚ್ಚೆವ್ವೆಸ್ ಫುಲು ಹೆಂಗ್ ಎಚ್ಚೆಸ್ ಲ್ಯಾಫ್ ಕಾಯ್ ಫಾತುಗ ಏತಿಗೆ ಇನ್ನಾಣಿ ಫೂಟ್ ಎದ್ದಂಡಿ ಈಗ ಗ್ಯಾಗಂಡಕ ಅನೇ ಹಿಂಗ್ ಕುರಿ ಜಮಾನು ಬುಣಾಕಮ ವಜ್ಞಾಮ ಮುಷಂಗೈ ಮುಷಕ್ಕಿ ಈ ಗ್ಯಾಗಂಡಕ ಸಾದ ಇಂಚಿ ಬರುವಯ್
1: ಸ ಮಲಿಕು ದಂಡಿ ಜಹಾಯರು ಲವಕಿಯಾತ
0: ಮಲಿಕು ದಂಡಿ ಜಹಾಯರುಗ ದೆದಂಡಿಯವ್ವಿಸ್ ಎಕ್ಕೊಲ್ಲಾಫಕಿಯಾಣಿ ಮಲಿಕು ದಂಡಿ ಎಕಮಕು ಮುಳಿಫೋದಂಡಿ ಜಹಾಯರುಗ ಲವೆ ನುಕಿಯಾಣೆ ಮಲಿಕು ದಂಡಿ ತೆರೆಯಗ ಅದಿನ್ನಾಣೆ ಮಾಲಿ ದಂಡಿ ಕಿಯಾ ದಂಡಿಯೆ ಎದಂಡಿ ಜಹಾಣಿ ಲವವೆಸ್ ಕಿಯಾಗೆ ಎದಂಡಿ ಜಹಾಯರುಗ ಫುರತಮ ಫಶಾಣಿ ವರ ಲಸ್ ಲವೇಕು ವರ ಲಹಂ ಲವಕಿಯಾಣಿ ದೆಂಗ್ ಎದ್ ಬ್ಯಾ ನಿಮುನಿಮ ಮಿಸಾಲಕಂ ಉಡತಂಕೊಳೆ ಮಾಗ್

0: ඒකාල ලස්කුම් ෆෂානි. ෆෂාගං ගොස් ලව බදල් කොල්ලානි, අනික්කාවෙස් කුලිය බදල් කොල්ලානි. ඒ ලස්කු ෆෂා බෑයි. ෆෂා ගොස් අනික්කාවෙස් අවස් කොල්ලාබෙන් අවස් කොල්ලාරුග දෙන් හිසාබන් දානි අනික්ක කුලියක. මිසාලක දෙන් කුලි කියාරු කියානි ඒ දෙන් මෙලගොන්න මේ දෙක්කි. ඒ දණ්ඩින් කුලි හදමුන් දාරක ෆර්තම ලස් බෑ ගොස් මිදීනි කුලිය. ඒ දණ්ඩික තෆාතු වා හිසාබුයි. ඒ මෙදු බෙරක දාගොත දෙන් ඒක කියාපානේ මිසාලක මිහාරක ලව එක බලාරුග පූලු කිනාරි මිසාලකම් හගීගීලෝ බින්සූරව පූලු කිනාරි ඒකාද ගොතක ඒ තංගොලෙන් අවස්කුන් එදිය එලවා කාද ගොතක දෙන් දෙවිදාන ගොස් අනෙක්කාවෙස් එ කුලි නිමේන කුඩේ කුල ෆස් තියහතර ෆස්වර කම්මිනට වීම එ කුලි නිමි ෆදෙන් අනෙක්කාවෙස් බදලු අනෙ අවස් බය බදලු වෙගෙන් දෙන් හම වරන් අවස් වහන දෙන් හම එක කොනෙක්ක බලන් තිබේ ඉරුග කුලි බලන් තිබේ මෙන්නම් හීවානේ කෑග දඬු බිරියකුන් ජීදානේ එහා වර දිගු දණ්ඩි උන්නානේ සමදණ්ඩියකින් ඡේදාන හේවන එකම හම ඒ වර තර්තීවකුම් කුලේ තීවීම එවස් බිර නුගන්නානේ හම හම වර රීත කොන්නේ මදන වර ෆෝරීක දෙන් දානේ මේ ෆව බෑ වර ෆෝරීක දානේ හම වර වර බලික දෙන් හම නිම්මාද
1: දෙන් හම නිම්මම වෙහෙ ගොතන් සුවාලෙ දෙන් ඔතේ ෆැෂාගේ නිමෙනි කිහා වහන්ත
0: දණ්ඩි ජහාලා ෆෝරීකත කොද්දායරුග හතර දණ්ඩි එෆ් ආර් ආ කුලේ ඉරුග ගග්ගණක දිගුමින් ಬಯಕು ಬೇನು ವರಕಂ ಹತರ ಕುಳಿ ಎಕ್ಕೊಗಿಂ ಗೆಂದಿನ ಗೆಂದೆ ವಿದಾನೆ ಇದು ಸೋಯೆ ವೆಜ್ಜಿಯಾಮು ರಶುಗ ಇನ್ನಾಣಿ ಹಮ ಹವೀರು ಗಡಿ ಏ ಹಮೇಕಣಿ ದಂಡಿ ಎಕಣಿ ದೆನ್ ದಂಡಿ ನಿಮ್ಮಾದ ಅಫ ದೆನ್ ಇನ್ನಾಣಿ ಅದಿ ಮುಳಿಂ ಎಹೆಂ ಐಟಮೆ ಎಂ ದಂಡಿ ತೆರೆಗೆ ಹತರ ಕುಳಿ ಎಕ್ಕೊಂ ಎಂದಾ ಕಮವಣ್ಯ ಗೆಂದೆ ವಿದಾನೆ ಗಗ್ಗಂಡಕ ತಿರಿಯ ಕಮ್ಯುನಿಟ್ ಸಾಳಿಹ ಕಮ್ಯುನಿಟ್ ಇರುಗೋಯ್ಸ್ ಫಹರಕು ದಂಡಿ ವಕಿಂ ಗೆಂದಾ ಕಮವಣ್ಯ ಗಗ್ಗಂಡಕ ದೆಗಡೀರಿಂ ಹಾರೋಸ್ ದಂಡಿ ಗೆಂದೆ ವಿದಾನೆ ಹಮ ದಿಗು ಮಿನುಗ ಎಮ್ ಎ ದೆಗೊತಂ ಇನ್ನಣಿ ದಿಗು ಮಿನ್ ಕಾಂಡೆ ಬೇನು ವರಕ ದಿಗು ಕುರೆವೇನ ಕುರುಗೋಬಿಸ್ ಜೇನೆ
2: ಅಳಗಣ ಮೆಣ್ಣ ಮಲಿಕುದಂಡಿಯ ಬೆಹೆಗತುಂ ಮೆದೆಬಣಿ ವರಂ ಮುಹಿಮ್ಮ ಮೌಲಮಾತಿಕೊಳೆ ಸರ್ ವರಬ್ಬಡ ಶುಕ್ರಿಯ
0: ಶುಕ್ರಿಯ

ඒ නිසාම සූලිගෙන් දෙයියේ රෂියාගවිස් මෙහර් මෙති කිස් කොම නිසාම නෝනේ එහෙවීමක් කිකුරන් හෙයේ කුරිය ගෙන්දනේ නේටෝ දැන් නේටෝ කුරිය ගෙන්දාකම වඤ්ඤා මුළු යුරප සරහද් කුරියා ගොම්තන් ඒක බෑරිකොග්ගේ රෂියාස් ඒක බෑරිකොග්ගෙන් කලෙක්ටිව් සෙකියුරිටි සිස්ටම් එක නොකිය මිකිය එම්මේ ගුලිගෙන් සලාමති සිස්ටම් එක ගායම් කරමු වෙනු හෙයේ ඇමරිකාපුනි රෂියා වෙද්ද කන්නේ තේ දැන් ඇමරිකා ලීඩ් මේ කරන්නේ මේ නේටෝ දැන් රෂියා වුණේ එහෙම වෙජියා මේ නේටෝ ෆුලා නොකරනකම ගැරන්ටි දේශි වාකි රෂියා කෑරී ගොයි ඒරුග සොවියට් යුනියන්ගේ දොස්තරුග සොවියට් යුනියන් නගුලේ ගොන්ත ඒ මිහාර් මිකියා පොලෙන්ඩ් චෙක් රිපබ්ලික් ස්ලොවේකියා දැන් රුමේනියා ජෝජියා දැන් ගොස් මි මුස්තකල ගොන්ත කේකම මි සොවියට් යුනියන් එක්කෝ එමිහුගේ බෑවරින් ගොතුග තිබි ගොමුත සාරක ඇමරිකාගේ බෑවරින් ගොතුග ඉංග්‍රීසි විලාතා ෆ්‍රැන්සිස් විලාතා ජර්මනා මිහින් ඔයි ගොත ඒ දොරුණ ගොරාමේ ෆහ දුනිය බට්ටම් විගොයි දැන් රෂියා නේටෝ වද්දම් බේන නොයි සවවකී ඒරුග තයි රිපෝර්ට් තබුණා ගොතුන් රෂියා කි ඇමරිකා වරෙවිස් නිකුලිය හතියාර ගොතුග බාරගත ගොමි ඇමරිකා වරෙවිස් නිකුලිය ටෙක්නොලොජි කුරියා රාෆා ගොමි අද ඇමරිකා වර නිකුලිය බොම්විස් කින ගොමි නිකුලිය හතියාරස් කින ගොමි එහෙවීම රෂියා කාල ගොමි නේටෝ වද්දා ෆියා ඇමරිකා අතුන් ලඟන් ගෙල්ලේනේ එයි රෂියා එක්ක ඇමරිකා දුකරණ ගවම කන්නවාති දෙන්තිවි ගවමතේ කී නේටෝ දෙන්තිවි ගවමතේ කී ඇමරිකා වර හොරියාගත කොනස් බාර කුඩ ගවමත එවීම ඇමරිකා ලඟන් ගෙල්ලි දානි තිකම වැනි නේටෝ ය රෂියා නොෙද්දි දකොමකස් ඒ ඉදවසර ගවහකේ දෙන් මිගත ගොස් මිවිගත කී ඇමරිකා දීපු හුරි යගින් කම ඇච්චි මුලින් එෆරක් ඔෆ් ඇමරිකා මේ දෙන් දියේ නේටෝ ෆුලාකෝ අරගොන් කුරින් මෙදෙන්නේ රුමේනියා පොලෙන්ඩ් චෙකස්ලෝවේකියා දැන් ෆහන් චෙකස්ලෝවේකියා බදල් විදේකවම ස්ලෝවේකියාය චෙක් රිපබ්ලිකා මිගොතක් ගොස්මි කුරීග සොවියට් ෆලී හුරි කවමත මඩු මඩු නේටෝය වද්දම එබ්බැ කවමත නේටෝය දිනවර්සයක නුවදිහ නුවේග්ග අනෙ බැ කවමත දෙහස් අශෙක්ග දැන් ඒගොත වද්දම වද්දම ගොස් හම රශියාගේ මේත ඉතිහාදුග මිනි සොවියට්ගේ ඉතිහාදුග හිමෙනුණු කවමත වෙස් වද්දැසි ඒ සොවියට් රූඩිගෙන් දීරුග ඒ ගොමුතක මිනුම කල්ලිපුුණු ඒ බෝල්ටික්ගේ ගොමුතක මෙ කියන්නේ ඒ බෝල්ටික් ගොමුතකෙහි ඒ ලිටුවේනියා ඇස්ටියෝනියා ලෙටුවිය ඒ තිංගෝම එන්නනි රශියය හම ජෙහිගෙන් බෝඩර් ඉතින් ගෝමස් වද්දැ දෙ ඒක ෆොම් වද්දම් මිවරුණී යුක්‍රේ යුක්‍රේන් වද්දම් ගොලෙන් හෙදීම දෙන් රශියයක මඩුන්නෙන් නොවවුණු එක මානයකි ුක්්‍රේනකී රශය හගුරම් කරවරු භාරගත ගව මහරසකම් ෙනය රශයන් ඕන්නේ යුක්‍රන බදන කරේගත රශය වර්ගදෙස් යුක්‍රේන කියීසම රශය කරමතික පැහරු කල් ලෙවර ගවම එහෙම නේටෝ ගෝමෙක් ගොත මේ යුක්‍රේන් වෙජ්ජීයා රශය අයකො හිසෝර කරව අයකොල කෑරි ගති තුරුකී තුරකයකි නේටෝ ගෝම දෙනක ෆෝනි ජෝජය අවදමකින් ජෝජයකි අන ලිගය ගවම එවිම රශයයාම ගෑගටක බදඥ හම හදු ලියෙක් නොනියා පුරකෙටෙන් ඉන්න හෙන් රශියයාගේ හම මොඩි සරහද එක්ක ඔන්න නේටෝයරු දෙනක එයා එක්ක කළුකඩු කළුකඩු මෙ රශයක් ෆ්ලීට් රශයයකි එහෙම මාබොඩ් කඩෙන්ව ගවමෙන්න්නු දෙ රශයාගේ කණඩුම් මිලිවෙනි පෙසිෆික් කඩුග සරහද මිලිවෙනි ජපාන් කෑරි එවරත්දුර එසයිබීරයාගෙන් මේ කොළු දෙමියන්නනි නෝත් පෝල් එසරහද මෙනි ගණඩු ෙනුක එසරහතුක කණ්ඩු ස්පින ගණ්ඩුව එ අබදවිස් නතුරෙන් නොකරවේ එහෙම රශයා ගෑගනක හිසෝර කරවනින් නොතු රශයා ඇතුක හතියාර හොට්ටස් රශයා කණඩුගුමගු හිසෝර කරවනීම රශයා වියපාරය හුරි හච්චි සහම රශයා එකල ඇමරිකා ෆිත්තලවේ නම එබේනුමුග මේ යුක්‍රේන වද්දාගෙන් මිස කරයි ජහන් උලෙන් හෙදීම එකම කෙන්නුවගෙන් රශයාමි අනේ දෙහස් පාවීහුග මේ ඉස්ව හගුරම් පෙශී එක හොට්ටුවම්වගෙන් යුක්‍රේන දෙකොළ දෙන් යුක්‍රේන හගුරාම ෆෂාව හස්තයින් අදුක තෙරේ රශයාපනි හම ෆෙෂි දුහස්පනි මෙහර යුක්‍රේන් දේශය යගින්කම් නේටෝ නොන්නානකමුගේ මේ යගින්කම ඇකො තිබන හුට්ටා ගන්න හගුරාම ඉතුර එවිස්තන හිෆාකස් පේනමෙන් නොනේ එවිස්තන හිෆාකස් පේනමෙන් නොනේ එහෙනමස් මීතර මෙවැනි ඇමරිකා අයික තෙරිය වදගෙන් යුක්‍රේන එකම එබ්බස් වෙෆ ඔව්වා එ මේ යනේ

0: වහකට කුප්පයි ඒ රුසුලෙ ගොතු යුක්‍රේන තියෙබ්බස් වෙෆ නේටෝ නොන්නාන කම ගෙගරන්ටි දේන මේකට ගානුස් පදල් කුරානේ ඒ සබහ වරා මුට්ටා දැන හෆ්තා නොන්න යකම අපුර ගෙල්මස් මොජ වෙනත එකම ඇමරිකාවේ ඉතර වදකින් එක කුරියක නොදී නැති ජයක විරශියා දෝනක හඟුරාම් කුරි හතර වහරු හඟුරාම ඇගේ තේරේ යුක්‍රේන වෙත්ති හැම ගෑගෙන කාලාක වෙමියා දැන් ඒක කුරිග රෂියා හිෆි ක්‍රේමියා ක්‍රේමියා හිෆි සම මිදන්නවා හැම බිරුතකා ගෝලිකින් රෂියා හිසෝරකෝ ඒකට කොරාති අද ක්‍රේමියා ඉතිහාසක කුරීග රෂියාගේ තනෙන් ඉස් යුක්‍රේන හවල්ක ෆයිකෝ ඉස් ඒ සොවියටනක දොස්තරුග ඒ දෙගොම කිස් එක්ගොමේ එමේ යොසුදුන් ඒරුක කුරීග තියෙත තන් රෂියාගේ තනෙක් ගොතු දැන් කොම්මගොතක විසාරු මිදන්නේ හැම මිගොතන් මි මස්සල හල්ලුන කුරේනි රෂියාන හංගුරා කුරු නැතිජා ගොතු මිද රෂියාස් ප්‍රති ගෙලින්ත කෙලිබුනම හගේ ගොතු රෂියාගේ ද බාරුග දේස් හේත නිකුලි හතියාරුග බාරුග කම වියස් එනෝ හතියාර තහ රෂියාගේ සුනන්ත බලි ෆාත ඇමරිකාස් මි ෆෙන්නේ නොතු ඉරාන හංගුරා කුරා ඇමරිකා කියා බෝ බලි ෆාත ගැතු මි ෆෙන්නේ ඇමරිකායෙන් ගොරණ ඉරාන බදිනු කුරේ එම හගේ ගැතත්තා එමයි යුක්‍රේනොස රෂියා සමලාදේ දෙගොම ගාගණක මෙහ දොළු මිලියන් මිහ මරු ඉච්ච ගාගණක හංගුරා මැක්සෝ දෙගොම බොඩුබා ගාගණක බදාකමඤ යුක්‍රේනෝ යුක්‍රේන ගාගණක 50% එතම එක්ක ෆොනු ෆොනු එෆ මුලි මි යනේ මි දිහවරක මිලියන් මිහ එතිබි ගෙදරු ගෙල්ලිෆ නොනි ය රෙෆියුජි නම් වෙෆ මි රෂි මි යුක්‍රේනගේ විහිබා කොලේ බැබින් යති රෂියා අද්දරුව ඒ මිහ හරත ගුතකි එකමකු මිහාරුස් යුක්‍රේන මි ගෙන්දනි අදිවස් එක්ක හල්වේ බොතේ ඒතක මිහාරු රෂියා බුණනි දෙන් හල්ලක දෙවේනි තිබන්න මේ මිහාගෙන දොස්වේ මිකන් ගෙල්දුන් ලිබුන් නැතිජා ගොතන් තිබන්න හීසි බින්ත දෙහෙන් තිබන්න දෝ කොල්ලාරි බින්ත හැකි හගීගතුග යුක්‍රේන ග දිරුලේ රෂියා දරිකොළු මිහුන් දිරුලේ බින්තකි ඒ ඒ යුක්‍රේන ගොබවලේ රෂියා දරිකොළු මිහු ගානක 20% ඒ බිම කිස් 20% එහෙම ඒ බින්ත දෙන් දෙහෙනි රෂියා දෝ කොල්ලාරි රෂියා මිහාර වණේ බින්ත රෂියාත් බින්තගේ ගොතුග හදා එහෙනම් සෙයි හගීගත බලාරු ගායරු ගානුනි කමෙන් ඒ යුක්‍රේන ක මුස්තගෙල් ගාවමේ මුස්තගෙල් ගාවමගේ බින්ත කේන නේදේ එන්නම සංගරාම ගන්න සෙටල්මන්ට් එකේ තෙරින් ලාපා දැන් ඉබ්බසුමකන් ආදේ තෝ මෙවරෙනි මේක බදලුග අදිවිස් මිගෙන්දනි යුක්‍රේනන් හතියාර් 4 කොත් දීගෙන් වල රෂියා කුරුමතිග හම ගොංජහාෆ ඒත දූණු දී රෂියා ඉතරේ වෙ සමලාදී මිගණු ගන්නම එකම ඊරානන් හතියාර් දීෆියා මේ මස්සල එක එකම රෂියා ඇද කොළ හංගරාම් කුරා යුක්‍රේනන් හතියාර් දුන මස්සල ඒ හැම මස්සල දෙන්න එකම ඇමරිකා ඉස්ස ඊරානන් අරයාගේ තීමා ඊරානුගේ දිෆා ගවමකන් හතියාර දෙන් වියස් ඒ එවැනි ජරිමයි මිකොක හැමෙත් මිහව මිගෙන් ගොල අනකො ඊරාන් මෙවනි ඉඳ ජස්සාල එකම එම්මෙන් ගොලකින් මිසාලක යුක්‍රේන ජස්සාල මිච්ච ඒ මස්සලි එම එකහල් ගොතක ඇමරිකා ඉන්සා මිහොන්නේ එම මිහාර බලාරු මෙති හැම වරබඩ රෂියාගේ බාරුක දශක මෙති යුක්‍රේන නේත එහ නමස් යුක්‍රේන ගහමලා තහුග මිෆාක් නැස් ඊ මියනේ රෂියාස් ගෙල්ලුන්ත කලිවොන් එබති
1: ජවාද මේත් ගේ මවලු අවස් කොලේ සවාලක ජහිලානං අමි යුක්‍රේන හොග්‍රාම හොටුම ට්‍රම්ප් අලොන් අමි මසෙකේ ෆෙට්ටවී මි කීවිගෙන් තොක් කොබෑතෝ මි කමුගෙ ෆහතුග මිහිමනේ සබුතකි
0: ආද මීග මි එකකි රිපෝර්ට්තක මහලිනුග වාහතක බලාරුග මීග බෙ දෙතින් සවබේ එයි යුක්‍රේන හොග්‍රාම හොට්ටුම මෙගෙන් මිදිය හර්විස් ඇමරිකායි මසකෙතක කුරි එක මේ මසකෙතෝග තෙරේග හිමිනේ කන්තත්ත ගබෝදු කරම දෙෆරාතුන් ස්වනි දෙකොළු හදාව ඒ ඇමරිකා ඒරුකුරි මසකත්තවගේ තෙරේග මියොන්නනී රශියයා හිෆාාව බින්තවක බොඩුබයි දූ කල්ලා ගොත රශයා දූ කල්ලා ගොත එකමක් හිංහමෙන්ු ජෙහි යුක්‍රේණය යුක්‍රේන ොදකු වෙස්වානක එහම හගීගතේ එකමකම එම බොඩ දෙකොළු හෙදි බයිකි යුරප් යුරපුන් හෙදගොතකි හම රශයා යගින්කන් දිනී රශයාන යුක්‍රේන යගින්කන් දින රශයා හගුරාම් කොරා තිබන මෙහි වානම එම මිහාර බල්ල ඇමරිකා මෙයොත්ති හඟුරාම ෆට්ටුවා හිසාබ කන්ත ගෙංගොස්ස මුලි සරහද හූුණු කොෆ්ව අද ඒගෙතර මෙති බෝධ මෑස්කින් මිහාර යුක්‍රේන හතියාර බෙදිනී මෙයනේ යුරප්ගේ ගවමුතත් ඇමෙරිකායෙන් හතියාරු ගණෙෆ බල අගු බොඩුකුන් ඇමරිකායෙන් හතියාරු ගණෙෆ මේ යුක්‍රේන හතියාර ෆෝර්කොත්දිනි ඇමෙරිකාය වනි ෆෑද අනෙක්කොළුන් හඟුරාමයා ගුලිගෙන් රශයා ඇදකොල දතිකරු ෆෝරතැගල නති ජයගොතුන් යුරපක අගුයක රශයාගේ තෙදෙන් නොතිබේ තෙව ගන්න ජෙනි තිමන පරාත මේදවරකොගේ රශයාගේ තෙව එහෙනු නීම ගන්න ජෙනි මා දුරගොන් ඇමරිකාගේ තෙව ඒ ට්‍රස්පෝට් හරත් බොඩුවීම ඒක ගෙල්දන්ත මෙවැනි යුරප යුරපගේ වරක් බොඩ යුරපගේ ඉන්ෆලේෂන් මච්චංගෙච් යුරපගේ මී යනේ බලකමඥා එමිහුන්ගේ ධරණි මච්චංගෙච් එමිහුන්ගේ මී යනේ බෑවරු මස්ස දිමාවේ ජික්සෝද ආ මේ සේවින්ත දව්විච්චි ಎಂಗೋ ಸ್ವರ್ಗಿನ ಮಸ್ಸೆತ್ತ ಎಕ್ಸೋದಿ ಮಸ್ಸೆತ್ತ ಯೂರೋಪ ಕುರಿಮತಿ ಫಮಿಯತ್ತಿ ಏಮ ಅವಳು ಮಿ ದನ್ನೆ ದಿನ್ನೆವಿ ಮೀಗೆ ಹೈಕ ಮಸ್ಕೂರಿಂಗ್ ಅಮೆರಿಕಾ ಕುರಿ ಮಸ್ಸೆ ಕತ್ತ ನಾಕಾಮಿಯಾ ವಿ ಏಗ ಕುರಿಗ ಟ್ರಂಪ್ ಫೆರಿಕ ವಡಾಗಂ ಫ ಏತೋ ದ್ಯಾಸ್ವಾವಿಗ ತವಿರಿಕ ವಡಾನ್ನಿ ದ್ಯಾಸ್ವಾವಿಗ ವಿರಿಕ ವಡಾಗಂ ಫಸ್ ಹಮ ಎಗೋ ತಮಸೆ ಕುರಿ ಎಕಂ ಎಕಂತಸ್ವನಿ ನಾಕಾಮಿಯಾ ಏಮ ಅಮೆರಿಕಾ ಮಿಹಾತನ ಕುರಿ ವಿಸ್ಕಂ ಕಾಮಿಯಾ ಫೆನ್ನೆ ಯುಕ್ರೇನ್ ಹಂಗುರಾಮಾ ಮಿಹಾರೊಣಕ ಕುಲ್ಯಕ ಕೀವಿಗಂ ತೊಮ್ಮಿರಣಿ ಎಸ್ವಾದು ಫದೆ ಏರುಗ ಎಸ್ವಾದ ಅತಿರೇಗ ಮೊಹಲ್ಯ ವಿಶ್ವವಿದ್ಯಾಲಯನಿ ಮಿಹಾರೆ ಬೋಳೆ ದೇಕಮೆ ಎಕ್ಕಮಕಿ ಅಮೆರಿಕಾ ಬೇಣುಗೋ ಮಿಹಾರು ರಷ್ಯಾಯ ಈರಾನ ಆಯ ದೆ ಬ್ಯಾವೆರಿ ಇಕ್ಸೋದಿ ಗೊತ್ತು ವಿಸ್ ಅದೇ ಅಸ್ಕರಿ ಗೊತ್ತು ವಿಸ್ ಮಿಹಾರ ಸೆಬುಹರಿ ರಿಪೋರ್ಟ್ ತಗೊಂಡು ಹಾಮವಾಂಗ್ ರಷ್ಯಾಯ ಈರಾನ್ ಗುಡಿಗೆಂಗ್ ಮೀ ಅನೇ ಕ್ರೂಸ್ ಮಿಸೈಲ್ ಹೈಪರ್ಸೋನಿಕ್ ಕ್ರೂಸ್ ಮಿಸೈಲ್ ಫದ್ದಮ್ಮ ಸೈಕುರಂ ಗೆಂದಾಕ ಬಡ ಪ್ರೋಗ್ರಾಮಿಗೆ ಕುರಿ ಗೆಂದಾಕಮವೇ ಏ ಎಕ್ಕಂತ ಏಮ ಏಕಂತ ಹುಟ್ಟು ಅನೆಕ್ಕಮಕಿ ಮೀ ಈರಾನ್ ಇಂದಜಸಾದ ಮಟ್ಟಕ್ಕೆ ಹೆಂಗುಡನ್ನವಾಣಿ ಇಕೋನಮಿಕ್ ಔಟ್ಕಾಸ್ಟ್ ನೋಡಿ ಎಕನಮಿಗೆ ಗೊತ್ತು ಈರಾನ್ ಇಂದಜಸ್ಸಾದು ನೋಡಿ ಎಕ ಹೇರಿಕೊಲ್ಲು ಏನಮ್ಮಗೆ ಬೋಡು ಹಂಗುರಾಮೆ ಫಶಾಗೆ ಬಗೆಂದಿ ರಷ್ಯಾದ ಕೂಡ ನೋಡಿ ಅಮೆರಿಕಾದ ಅದಕ್ಕೂ ಶಿವತ ಅಳ ಹೆಮ್ಮೆ ವಾಗೋದಕ್ಕೆ ರಷ್ಯಾಕ ಮಾಮಲಾತಿ ನುಕ್ಕರೆ ಅಮೆರಿಕಾಗೆ ಬೆಂಕುತ ಹಾಕಾಮಿ ಯಾರು ಎಡೋದರ ಕೂಡ ನುಕ್ಕರೆ ಮಾಮಲಾತಿ ಏಮ ರಷ್ಯಾ ಈರಾನ ಇಕ್ಸೋದಿ ಗೊತ್ತುಂಡ ಮೀ ಮಾಮಲತ ಕುರಿಯಸ್ ಅಮೆರಿಕಾಕ್ಕೆ ಇತರು ಫಿಯವಳೆನ್ನೆ ಎಹೆಂವೀಮ ವಾಗುತ್ತಕ್ಕೆ ರಷ್ಯಾ ಇದ್ದಂಗೆ ಅಳಾನ್ ಫಿಯವಳೆನ್ನೆ ಎಹಿಮ ಮಿಹಾರ್ ಮಿಳೆ ಕಮ್ಮಕಮ್ ಮಿವಣಿ ರಷ್ಯಾಯ ಮಿ ವಿಸ್ನಾಮಿದೆನಿ ಕದೇಮೆ ಮಿ ಹಂಗುರಾಮ ಸಲಾಮವತ್ತಿ ಮಣ್ಣು ಮೆಹಿವೆದೇನಮೆ ಯುಕ್ರೇನ್ ಆಯ್ಕೊ ಮಿಕುರ ಹಂಗುರಾಮ ಅಲ್ಲಿ ಹೋದ ಏಗ ಬದಲುಗ ಈರಾನ ಅವನ ಗುಣ ಕಡಾದಾಶ್ ಏಕಮಣಿ ದೇವಣ ಕಮಕಿ ತಿಂಗಳ ಕಮಕಿ ಟ್ರಂಪ ಕುರಿಮತಿ ಮತ್ತು ಇಂತಿಹಾಬ್ ಮಿಯನ್ನ ನವೆಂಬರ್ ಮೊಗ ತಿನಗ್ಗ ಅಮೆರಿಕಾಗೆ ಇಂತಿಹಾಬ್ ವಿಷಯನೆ ಏ ಮಿಡ್ ಟರ್ಮ್ ಎಲೆಕ್ಷನ್ ಅಮೆರಿಕಾಗೆ ಕಾಂಗ್ರೆಸ್ಗೆ ಇಂತಿಹಾಬ್ ಗೆಲ್ಲಿದ್ದೀಯಾ ಟ್ರಂಪ್ ಅಮೆರಿಕಮ ಗುಣ ವರದ್ದು ಅತಿವಾಣಿ ಬಾರೆ ನೆಮ್ಮಿಯೇ ಗೊತ್ತುಕೊಂಡಾನೆ ಇವತ್ತು ಕಾಂಗ್ರೆಸ್ ಗೆಲ್ಲಿದ್ದಾನೆ ಗೆಲ್ಲಿದ್ದೀಯಾ ಅದನ್ನು ಟ್ರಂಪ್ಗೆ ಹಮ್ಮ ಬಾರ್ ವರ ಕೂಡ ವಾಣಿ ಅಮೆರಿಕಾಗೆ ರೈಸೆ ಕೊಮ್ಮಗೊತ್ತಕವ್ಯಸ್ ರೈಸೆಗೆ ಬಾರು ಮಿಯನ್ನಿ ಕಾಂಗ್ರೆಸ್ ಲಿಬಿಗೆ ಅಸ್ತು ಹಾಗೆ ಬಾರು ಏ ಏನಾದರೂ ಕೂಡ ಗಾರ್ಮೆಂಟ್ ಫಾಸ್ ಕೊಡೋ ಫಟಾಫಿ ಏಕಾ ಇತು ಚಾಯ್ಸ್ ತಕ್ಕ ನೀನ ಅನ್ಕೊಳ್ಳೋ ಇಂಪೀಚ್ಕೊಳ್ಳಿ ಇಂಪೀಚಿಸ್ಕೊಳ್ಳೆ ವಿಧಾನ ಕಾಲ ಹಾಕ್ತಿ ಅವ್ರದ್ದೇ ಹಿಸಾಬ ದಾಣಿ ಹಾಕೇನು ಏಮ ವರ ಉದಗೂ ಆಣ್ ಕಾಂಗ್ರೆಸ್ ನೋದಿಬಿ ವೇರಿ ಕಂಕುರ ಏಮ ಟ್ರಂಪ್ ಕಣ್ಣೆ ಫಾಯ್ತು ಇದೆಯ ಕಾರಣಕ್ಕೆ ದೇಹರು ಬ್ಯಾಮಿ ಬಣಿ ಮಿಹಾರ ದೇಹರವರೆ ಇತರು ವೈದ್ಯ ಮಿಹಾರ ಮೀ ಮುದ್ದತುಗೆ ತೆರೆ ಟ್ರಂಪ್ ಕಣ್ಣೆ ಎಗ್ಗುತ ಕವ್ವೆಸ್ ಏತು ಖಾರ್ಜಿ ಸಿಯಾಸತುಗ ಎವ್ವಿಸ್ ಕಾಮಿಯಾಬೆ ದಿಕ್ಕಿಫೆ ಎವ್ವಿಸ್ ವರ್ಕ್ ಎವ್ವಿಸ್ ಕಾಮಿಯಾಬೆ ದಿಕ್ಕಿಫೆ ಎಕಿವೆತಂತಿ ಗಜ್ಜಾಗ ಮಸಲೆಸ್ ಗಜ್ಜಾಗ ದೆ ಹಮಲಾತೆ ನಮಗೆ ಹುಟ್ಟಾಲಿ ಸಮ ಗಜ್ಜಾಗ ಮಸಲೆಸ್ ಇತ್ತು ಹಮ ಎಗ್ಗುತ್ತೆವ್ವಿಸ್ ಹಲ್ಲಿನ ನಾದಿ ಹೀಗೆ ದೆಂಗ್ ಏ ನಮ್ಮ ಸಾಧಕ ಕುರಿಹಾಸ್ ಕಮಕಿ ಇತಿ ಕಾಮಿಯಾಬೆ ಗೊತ್ತ ಕುರಿ ಕಮಕಿ ವೆನೆಜುವೆಲಾಗೆ ರೈಸ್ ವಗಣ್ಣೆಗು ಯಾಕಂ ವೆನೆಜುವೆಲಾಗೆ ಥೇವ್ ಅಮೆರಿಕಾ ಕೊಂಟೋ ದರ ಗಿನಾಕಮ ವ್ಯಸ್ ಏಕೊಂಡೆ ಫಾಯ್ದಾ ಏನು ನನಗೆ ಯಾವಾಗತ್ತಿ ವೆನೆಜುವೆಲಾ ಮಿಜೇನು ಅವ್ರ ಬಡ ಇನ್ವೆಸ್ಟ್ಮೆಂಟ್ ಕೂಡ ಸತ್ಯ ಫನ್ಸಾಕ ಬಿಲಿಯನ್ ಡಾಲರ್ ಇನ್ವೆಸ್ಟ್ಮೆಂಟ್ ನೋಕೊ ವೆನೆಜುವೆಲಾಗೆ ತೆಲುಗು ಫಾಯ್ದಾ ವ್ಯಸ್ ನಗೆ ಯಾಕಂಡ್ ಏಕಂ ಕುರವೇ ಯಾಕಂಡೆ ಮೀ ಖಾಯ್ ಮುಸ್ತಕ್ ಬಲಿಕ್ ಖಾಸಕ ಟ್ರಂಪ್ಗೆ ವೆರಿಕಮ್ ದೌರ್ ಏಕಮ್ ನುಕುರವೇನೆ ಏಕಂ ವ್ಯಸ್ ಅಮೆರಿಕಾಗೆ ರೈತನಕ್ಕ ದಿಕ್ಕೇನು ಫಾಯ್ದಾ ಎನ್ನಿ ದೆಂಗ್ ಈರಾನ್ ಹಾಗುರಾಮ ಈರಾನ್ ಅದು ಕೂಡ ಫಿಶ್ ಹಾಗುರಾಮ ಎತ್ತಿ ತಾಶಿಫ್ ಈಗ ಎವಿಸ್ ನತೀಜಾನ ಹುಡುಕೊಮ್ಮೆ ಈರಾನ್ ಭಯ್ಯನ್ನು ಕೊರವನು ಈಗ ಬದಲು ಹುರ್ಮಸ್ಕೊಂಡು ಅವಳು ಗೆಲ್ದುಣಿ ಹುರ್ಮಸ್ಕೊಂಡು ಅವಳಿ ರುಕುಣ್ಣ ತೆಲೆ ಹಾಕಿ ಬಂದು ವೆಜ್ಜೆ ಅಮೆರಿಕಾಗೆ ಮೀ ಆ ಮುನ್ನ ತೆಲುಗು ಆಗ್ಬೋದು ವೆಜ್ಜೆ ಈಗ ನತೀಜ ಆಗುತ್ತೆ ಅಮೆರಿಕಾಗೆ ತಕ್ಕಂಫಣಿ ತಕ್ಕ ಬಂಗು ರೂಟು ವೆಜ್ಜೆ ಈಗ ಹುರಿ ಹಚ್ಚಿಕ ಎಕ್ಕು ಬದಾರು ಕುರಿಯಂಗ ಇಂತಿಹಾಬ ಹಿಸಾಬ ದಾರಷ್ಟು ಈರಾನ್ ಇತರ ಹರಕಶಿ ಬಣ್ಣಿ ಹೀಗೇತು ಮೀ ಹುರಿ ಹಾಕಮ ಕಬ್ಬ ಬಾರು ಏನೇ ಕಂಡೆ ಎವ್ವಿಸ್ ಕಾಲ ಕಾಮಿಯಾಬೆ ದಿಕ್ಕೆ ಏಮ ಮಿಹಾರ್ ಮಿ ಬಲನಿ ರಷ್ಯಾ ಬಲವ್ ವದೆಗೆ ನೋಡಿ ಪೋಟಿನ ನಮ್ಮ ಗೊತ್ತ ವಿಸ್ನಾದೀಗೆ ಯುಕ್ರೇನ್ ಹಂಗುರಾಮ್ ಹುಟ್ಟೇನು ಕೊಂಬೆಸ್ ಗೊತ್ತು ಹೇಗೇನು ಕಾಮಿಯಾಬೆ ಬೇತಾರೆ ಬಿಡಿದ್ದಾರೆ ತಿಮಣ್ಣ ತಿಮಣ್ಣ ಇಬ್ಬರು ಹಂಗುರಾಮ್ ಹುಟ್ಟು ಎ ತಿಮಣ್ಣ ಏಕಂ ಏಕಂ ವಿಸ್ ಕಾಮಿಯಾಬ ಅಣಕೊಂಡು ಬೆಲೆ ಏ ವಾಗುತ್ತಕ್ಕೆ ಅಮೆರಿಕಾ ಅವ್ಳು ಕುರಿ ಮಿದೆನ್ನೆ ಹೆಂಗೆ ವಾಕ ಅವ್ಳು ದಿಕ್ಕಿಸ ಹೆಮ್ಮಿಗೆ ನೇಟೋಗೆ ಫುಲಾಣು ಕುರಾಣ ಮೇ ರಷ್ಯಾ ಹಿಸಾಬ ನೇಟೋ ನುಗಿಂದಾನು ಕ್ಯಾಫಾ ಮಿ ದಿಕ್ಕಿ ವಾಹಕ ತಂಗ ಹಮ ಖಾಂಡೇರಿಗೆ ಅಮೆರಿಕಾಗೆ ಎತ್ತ ರೈಸುನ್ನೆಗ್ಗೆ ವೆರಿಕಮುಗ ಹಮ ಇಗೊತ್ತ ಅದು ಹೋಗಿಂದಿ ಏ ವಾಗುತ್ತಕ್ಕೆ ನೇಟೋ ಫುಲಾಕುರಂ ಬೇನೋಣ ಅಮೆರಿಕಾಗೆ ಡೀಪ್ ಸ್ಟೇಟ್ ಡೀಪ್ ಸ್ಟೇಟ್ ಪ್ರೆಷರ್ ಎಮ್ಮೆ ಬುಡ ಬೋದಂಬ ಎಬ್ಬೆ ಫಳಕಿ ಟ್ರಂಪ್ ಏಮ ಟ್ರಂಪ್ ಮಿಹಿಂದ ಕಾಲ ದಳೇಕ ರಷ್ಯಾನ ಹೆಲ್ಲೇ ಏ ಅಮೆರಿಕಾಗ ಹಮೇ ಕಣಿ ಅಮೆರಿಕನ್ ಕೂಡ ಫಲಾತಕ್ಕೆ ನಮಗೆ ಹುಣ್ಣ ಮೀಹಕ್ಕೆ ಹೆಂಗತ್ತೋ ವೆರಿಯಕ್ಕೆ ರೈಸಕ್ಕೆ ನಗಳು ಏನೋ ಡಿಸಿಷನ್ ತಂದು ನಿಮ್ಮ ಅಡಕಮ್ಮ ಏನೇ ಫಹತುಂಗಣ್ಣ ಪ್ರೆಷರ ಅಮೆರಿಕಾಗೆ ಡೀಪ್ ಸ್ಟೇಟ್ಗ ಮೀ ಹಿಮನೆ ಫಲಾತಂ ಹಗೀಗತ್ತು ಅಮೆರಿಕಾ ಅಮೆರಿಕನ್ ಕೊರಣಿ ಹೇಗೆ ತಿರುಗಿ ಮೇಲೆ ಪಡಿತು ಮೀ ವ್ಯಾಪಾರ ಕುಂಫುಣಿತ ಹೇಗೆ ತಿರು ಅಮೆರಿಕಾಗೆ ಮೀ ಯಾನೆ ಹತಿಯಾರ ಕುಂಫುಣಿತ ಮಿಲಿಟ್ರಿ ಇಂಡಸ್ಟ್ರಿಯಲ್ ಕಾಂಪ್ಲೆಕ್ಸ್ ಮಿಲಿಟ್ರಿ ಇಂಡಸ್ಟ್ರಿಯಲ್ ಕಾಂಪ್ಲೆಕ್ಸ್ಗೆ ಹಿಮನೆ ಕುಂಫುಣಿತ ಹಂಗುರಾಮ್ಕೋಗೆ ಕುಂಫುಣಿತ ಫಾಯ್ದಾವಣಿ ಈರಾನವೇ ಸರಿಯಾಗಿ ಕಂಬಣಿ ಕುಂಫುಣಿತೋಗೆ ಅನಗೆ ತಿ ಹಂಗೆ ಪ್ರೆಷರ್ ಆಯ್ಕೋ ದೆಂಗ್ යහෝදි හස්කො සයිනිස්ට් ඒද දෙන් ඒ ඉතුරුම් වෙස් මිදන්නවාහෙන් මුස්ස දින්නා මහජනුන්නා මිහුරයා පරාතක එකුවගේ මේ ඩීප් ස්ටේට් මෙන්නනි පෙන්ටගන්නා එහෙම ඒ ඩීප් ස්ටේට් එකතන් ඔතියා ඇමරිකාගේ වෙරිකම් බදලු වියස් ඇමරිකාගේ හගීගි මේගෙන් ගොඩේ හම් ෆෙතුරුමා දන්තන ඇග්ගත කුරුමා ඇමරිකාගේ ස්තුමාරි රෝල් නුට්ටේන එම ට්‍රම්ප් කිතම් වරක යගින් කමෙ දින ට්‍රම්ප් මාදමස් නුන්නාන එනක දවරු නිමුණීමක මිහාර මිගත දීලාලාගේ මිසාලකන් ඊරාන ඛියානත්තර විජ්ජියා අනෝනි ඊරාන අකුණු කඩ රෂියා කොල්කේ ලිබේනි ඒ වාගතකී ඊරාන රෂියා කි උෆෙද්දුන්තර දෙගොම් නියතෝ ඉන්තිහා මුස්සදි දෙගොම් ගුද්දති වසීරත ගොතුම් මි දෙගොම් මු මෙති ෆියෝලලා ඇමරිකා එම මි දෙගොම් මෙදුග හංගා වියෆාරියා මාමලත් ඇමරිකා කේවස් බාරෙන් හංගා එහෙන් ඔව්වා ඇමරිකාගේ බහ ඊරාන ගුණ කණ්ඩායම නොනේ ගුණ කුඩකොල්ලා ඊරාන ඛියානත්තර විජ්ජියා ෆහොන් ඇස්සකල රෂියා ලිබේනි කොල්කේ එම ඉවර නේගේ වර ගෝමෙන් නෝ රෂියාකි අනක ඇමරිකායකන් එහෙම ඒකත බලාරුග යුක්‍රේන හංගුරාම නෝ සුට්ටුවේ ඉවර ගෝ බාරෙන් නැන් ඇමරිකායි ට්‍රම්ප් විදාලු එහෙන ඇමරිකන් ලිබේතා සර්විස් ක්‍රෙඩිට් තේ හුට්ටුවානේ හංගුරාම කම් තින් ෆහර මාසේ කොෆි හංගුරාම හුට්ටුවා එකම නුයි එහෙම මි දෙන්නේ විකන්තත් තක්කම වණි මිදෙන ඉන්තිහාබා ගුලේ එහෙන කාමියාබෙන් නොදිබු මා මීකෙන් කොම්මස් කාමියාබෙන් නෙරේතෝ බෙලුමා රෂියාය ඊරාන ජිස්සුමා නුනියා ඊරාන උන්න ගුලුන්ත රෂියායන් කණ්ඩායම් වාකේක බාර වලුන් ඒක බදල් ගති මන්න මේ යුක්‍රේන හගුරාම හුට්ටු ආදී මසේ කුරාන මේ එකහල් කොමස් ගොත කරශියා බදල් වණුන් කම වනි මීග මෑගණු කන්තත් එක්ක කම ගොතක බෙලේනි
1: සවාද මේ ට්‍රම්ප් ගේ මන්දු මං මේ රෂියාය වඩාගෙන් රයිස් පුටින් නා බදල් කුරම ෆෝ දෙ මිය දු යුක්‍රේන වඩාගෙන් රයිස් ජෙලන්ස්කී යා බදල් කුරම මස් මේ වනි හම තේ ෆදින් මේ කම් ගා මේ උෆෙ දෙ මේ මුහිම එ සවාල කී මේ ට්‍රම්ප් හුෂාලු වා මේ සුල් හැගේ මේ ප්ලේන් ගා හිමනේ කංකම කී කෝ බතෝ
0: මී චෙල් සාෆෙන් නොයි ಅವನು ಬರ ಬಡ ಬಲಾಫಿಮ್ಮಿ ಮಿ ಸಾಫ್ ಎಂಡು ಏಕ ಗಿನ ರಿಪೋರ್ಟ್ ತಬ್ಬುರಣಿ ಹಮ ಟ್ರಂಪ್ಗೆ ಕುರಿಗೆ ಪ್ಲೇನ್ ಮಿಯುಡಿನಿ ಅತಿವಿಸ್ ಎ ಪ್ಲೇನ್ ಬಿನಾಯಫ್ ಮಿಯುಣಿ ರಷಿಯಾಯ ರಷಿಯಾ ಹಿಫ್ ಬಿಂತ ದೋಕೊಲ್ಲ ಬೋಡು ಬ್ಯಾ ಗಾಯನಕ ಮಿಹಾರ್ ರಷಿಯಾ ಹಿಫಾಫ್ ಗಾಯನಕ 22% ಬಿಂಗ್ ಎಟ್ ಲೀಸ್ಟ್ 9% ನೋಣಿ 18% ಬಿಂದು ದೋಕೊಲ್ಲಾಗುತ್ತ ಹಿಂಗೇದು ಹಮ ಯಾ ಎಕ್ಕೊ ನೇಟೋ ಎವಸ್ ನೋಣ್ಣಗುತ್ತ ಹಿಂಗೇದು දැන් එවසුව ඒ මෑගණු අසස්කම වනි එනස් මීගේ ෆීචර්ස් තකෙන් අද සාෆෙන් නොවේ කුරියස්මති මි ප්ලේන් උසුලෙ ගොතු රෂියාවති බලාගෙන ඒ වාගතක රෂියා ඒ ගින බින්තකෙන් බෙ ලිබේ අනකොල හගුරාමේ බොට්ටේ අනක රෂියා බේනු එම් බොඩ බේනු වාකන්ත යුක්‍රේන් නේටෝ ය නුවණුන් හිමිනේ මීග එනස් ඒ එකම දෙකොල හෙදි කුරි ෆාර්වස් නේද යුක්‍රේන් යුක්‍රේන් දෙකොල හෙදි දෙකොල හෙදි මං හෙදිම යුක්‍රේන් ෆිටුන් තරස් කුරමත් කුරි එකම යුරෝප්ගේ ගවුමත ખાસක නේටෝ ගේ වෙන යුරෝප් ගවුමත මි දෙකේ ගොතුවා මි හංගුරාම යුක්‍රේන හංගුරාම රෂියා එදේ ගොත නිම්මාෆියා නිමිජ්ජියා රෂියා කාමියාබ් ලිවේ ගොත නිමිජ්ජියා රෂියාගේ බාර වරක් ගදවානි එවුඩන්නවන යුරෝප්ගේ තිබි ගවුමත හේ කී මිසාරක ජර්මන් කම විශ් ඉංග්‍රීස් විලාකම විශ් ෆ්‍රැන්සිස් විලාකම විශ් ඉතින් ගොම කේ මෙ බොඩු තින් ගොව් එයින් එව්විස් කොම කී රෂියා කාරීග හම එව්විස් රකන් හිෆාටාලි වර ගොමෙන් නෝ නේද ඒ ආබාධි ගොතුන් කම විශ් ಹತಿಯಾರ ಗೊತ್ತು ಕಮವ್ಯಸ್ ಇಕ್ತು ಸೋದ ಗೊತ್ತು ಬೇಕಮ ವ್ಯಸ್ ಇಬಿನಿ ವಸೀರತ್ತಂ ಹುರಿ ಮಿಂ ವರ ಆಬಾದಿಯ ಹತಿಯಾರ ಇಂಡಸ್ಟ್ರಿ ವರ ಏತು ಗುದ್ರತಿ ರಿಸೋಸಸ್ಸ ಹುರಿ ಆಚಕ ಬಲಾರ ಕುದಿ ಗೌಮತಕಿಂಗಿ ಜರ್ಮನ ಕಿ ಎಮ್ಮೆ ಗಾಯನ ಕಂ ಹದ್ಯ ಹೊರಕ ಮಿಲಿ ಮಿಂ ಆಬಾದಿ ರಷ್ಯಾ ಕಿ ಸತ್ಯ ತಿರಿ ಸತ ಮಿಲಿಯನ್ ಗಾಬಾದಿ ಮಿಯನೆ ಜರ್ಮನ ಕಿ ಮಾಬಡ ಗುದ್ರತಿ ವಸೀರತ್ತಂ ಹುರಿ ಗೌಮೆನ್ನು ರಷ್ಯಾ ಕಿ ತೆಲಾ ಗೇಹು ದುನಿ ಗೆವ್ವಣ ಇಸ್ ಅ මේ යනේ ජර්මනකි නිකුලිය හතය හුරි ගවමෙන්නෝ රෂයාකි දුනිය ගෙම්ම බොඩු නිකුලිය බා මේදි හුරි තෆාත් දෙ ඉංග්‍රීස් වලතකි මෙහා රොස්සෙමුන් දා ගවමෙ හාස්සකො බ්‍රික් මේ යනේ යුරප් ඉතිහාදු මේ කියා බ්‍රෙක්සිට් අෆහෝ ඉංග්‍රීසි එක්සොද් වනි වරන් හිනරුකම ගෙතිරේක අනේ කොන කුඩ ගවමෙ හේතු සිනාය ගොතු වර බොඩ ඔස්සිෆයි ගවමෙ එහෙම අදි නිකුලිය හතය හුරි කම වියස් මොන වේ ගොතුගා ඉංග්‍රීස් ලාතක නිකුලිය හතියාරුගේ කන්ට්‍රෝලර්ස් මෑගන ගොතේ කරන ඇමරිකා තුග ඉංග්‍රීසි නතුක ඒ වාගතකි නේටෝ ගෝම කවෙෆ ඇමරිකාය මෙන්න ගුරුන් තක ඒ ඉංග්‍රීස් ලාතක ඇමරිකා ගොර බෑ බේස් තංග පුරි නේද එහෙම හුරි ඇච්ච කයක් කො එහා බොඩු අමිල්ලිය කන්තත් කරේ වර ගෝමෙන් නෝ ඉංග්‍රීස් ලාතක ඉදම ති ෆ්‍රාන්ස් ෆ්‍රාන්සිස් විල මාගුරු ගුදුර ති රිසෝස් එක ගෝමෙන් නෝ ආබාදි මුස්කුලි නේද දැන් නගරු නිකුලිය ඩිටරෙන්ට් එක වෙයි ඇමරිකාගේ කොන්ට්‍රෝල් එහවර කන්නේ හිඟයි ගොමක එහෙන් නම රෂියා කාරේ කිවටාලේ වර මාබල් කිසිකව එහෙම රෂියා බාරෙක් ගොතුගා ওয়েফা দুনিয়াকে দেওয়ান বার গত মেহাস রাশিয়া আমি হতি অন্যের মিহাঙ্গুরাং রাশিয়া খামেয়াব লিপি জেগমানে কি ইউরোপ গত সিহে নেমে কামা এইমা রাশিয়া এদে গতকাম মিহাঙ্গুরাম হুট্টুয়া কাম হুট্টা হুট্টালা কাম ইউরোপ নেই দেনে কুদিগস ট্রাম্পকে প্লেন ফেলি এমবেকে এইমা মিহার বালায়রুগা মি প্লেন ফাহারেগা কুদিগ গতং ওই যা রাশিয়া মিয়া কমে সরকা এবস বেদা বাইক গিনে নুকতা থাকে একাম ইউক্রেন বাস মানকম কোন বেলে
1: জবাদ বড় বড় শুকরিয়া গে তো হিসা কলি মাওলুমাতা মিয়াদগে দুনিয়া কালিকে প্রোগ্রাম গা আমি বালালি রাশিয়া ইউক্রেন হংগ্রাম হোটুমং আমেরিকা এম হাসে কে ফেশং আমি মাওলুয়া মুহিম মাওলুমাতা কে লেবন কম গে উমিদ কা ওয়াকি বেলানা আসসালামু আলাইকুম

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගේ තයියාරු කුරවාෆාවනී තකුවා වෙරින්නරෙ
1: සාලිහන්ගේ පකීචා.

0: එන්නබට ඉස්කන් හම දිින් එම මෑගඩු එක්කමක ඩි දෞරුග මෙයහර මේ තයාර් කොසාවා ෝප්ලේන් ඒ ෝප්ලේන් ග හසිල් කරම් බේනුම්වා කංකම අඩුගන්මෙන් මබුටු බදවචකි කියනවමක බදදුග ඒ ෝප්ලේන් හසිල් කර මසෙක්කුරු ඒ බජටා හුරිහාකම මෙයහර මේ හදාසමි වනේ හම කුරීගේ කවන්සිල්ග කියමු එහම අඩුගන්මෙන්ගේ එමකට අමාසක ඒක ඒ හිමනේ හම මුහිම්ම කොමිනිටිය අගුලුහුරි ම කන්තත හාසිල් කුරුන්දගේ ඉතුරුන් හිංගුමගේ දායිරයි ගෙන්න්න ජයේ බයි බදල්ත අම මීහරු වෙතරේග සල්ගනු මෙමි දැනී හම ගෙන්න්නමු ඒකතුන් අලගන මේ පබ්ලික් සාවි සිදුම දිනුමට්ටක අලුගනමගේ මොන්සකෝ හම අරම් හදු මෙන්නම සල්ගනම මිහාරුස් මසෙක්ක කුරමු මෙදැනී නම්බ ඉතුරකොතිෙන් පබ්ලික් සාවි සිහිතුම සුලාකෝ වකි යුනිට එහදැදී හම එමසෙක්ක කොමිනටිය හම ගෙනස්තිව
1: මස්සරරිග තරක් ගේටක කුරවේ මුහිම මසකයිතාකි කොබාත
0: මිනිසාපකයේ දෙ කඩු මස්වරිකම කන්න විමස්වරිකම් අනි හි මෑගඩු ගොතික පුරමුන්ද සරහත් දෙන්නුම් හෙන්නමවෙස් කෑරි සරහදු තෝගවරගෙන රිසෝටතන් උතුමායකෝ අඩුවනමගේ සුදේගරක හම රංගලු නම්බායගේ සරමස්වරිකම් කොරා පිෆලෝ ගම ැති පෙන් දෙ අඩුගනම නමිවකොත්කොයි එම බඩු පොන්ජෙහෙමකිී මී මස්කිරුම ගහුරි දකිත එහ නමවෙස් හම කෑරීගේ ගෙන රිසෝට තකුන් හම පුරසතු මිහාරවෙස් සරක ලිබ මුන්ද අලුවනම කවසල්ගේ පරාතුන් බයි හම සෝත්තක මිහාරුස් මවාමල පුරරුමුන් මිදනී මි පුරුසත්ත ඉතුරුකෝ මසරින මස්කිරේනෙ ගින පුරුසතුතක හෝදා ගෙනුම දෙන් හමඒගේ ඉතුරු අලුවු පහකොල්ල මිමුකුතු අලුවනමගේ මස්වරන්න මස්කඩා අට්ටේ මුණ මස්කඩා තනේ රසුදාදී පාස තැන හෙති පනැතිීම එදතිී බහුරි ද අලුවනම මිහාල් ඒගේ මසෙක්ේ ෆෙෂිගෙන් හම ඩොකමෙන්ටිං නිදනී රහම හරියාකම තයාර කරුණු මිමුත් හම මසක් ැල හතා තෙර ගලනගේ බෑ හම මසෙක්ක කුරවි සේවන් යාල්ගනම උම්මේදකි කුරියම දෙමස්තුූග තෙරේග මේ මසෙක්ක යුදානකෝ මේ මසෙක්ක ෆශෑ ගැනවිගෙන් මිහර තෙරේ ගලගන වන්න මි මස්කෙලුම මී දිමල්ෆා මීර දතිතන් හල්ලොකෝ මසිරන්න එලයි සය හෝදාදෙන
1: මිාර්ග සුවාලකී රශුග සිහේ හිදම ෆුලා කුරුම කුරවේ මසක් ඉතාකි කොබාතෝයි
0: අලුවන්මන්න සිහි කන්තත්ත ෆුලා කුරුමග එබකුටි වරගෙන ගොන්ජෙහොන්ත පාසකෝ මේ රශුග වඩ ලිමිටඩ් සාවිස්තකෙවී මීගොතුමි හුරි දෙන් අලගන් පහග කොල්ලන් අලගනමගේ රශ්කේ ආබාදී එහා බොදුනුන් නමවෙස් ගැක්ගනක හස්තේකවරක බෙෆලුන්ගේ ආබාදිය මිතලම ඇති එහන්නම සරශ්ගේ ලිවිම් පොපියුලේෂන් හම ගැක්ගඩක මිතනග එමඩFගේ ස්කූලවෙස් එබ හිංගා මිරශුග මේ තුරුන් මසෙක්කෙත් තෙරින්ගේ අදදු සුදේවරක බොඩු එහැමීම ජුම්ල රශුග මේ ලිම් පොපියලේෂන් මියලනි ගෑඩ්නටක හැස්සතේකෑ මති අස්සතේකයා ගැක්පුරාද දෙක එහමීම අල්ගන්මගේ මේ හෙල් සෙන්ටයකි අගඩීරුගේ රස්මී හිතුමෙදේ සෙන්ටයක්කමු හගීගතු වරගින ගොජෙහුන් තවරගින දති එපහුරි හම යායකො පාග කොල්ලන් අඩුගනුමගේ ඉමාරාතුගේ දතිකම මිකංක දේනම ස්මියෝගුත අලුගුණු හම පාග කොල්ලම් බේනු ඉමාරාතෙක්ගේ මසෙක්ක හවාල කොරවිගේ මොබල ලේස්ගේ කොන්ටෙක්ට අමයෝගතු මසෙක්ක ෆශෑගෙන් පුරියක්දේදෙන් ඉමාරාතුග මසෙක්ක නිමුණී මාලුවට ගබූදු කරන තුර හිදුමත්තක තුරු ඩොක්ටරුන් ලි කොමසර ගැනුවේ ගෑනකම එන්නමයිස් යෝගතු මයෝගත සල්ගනමෙන්ටම නම්බ කේටාකරුණු හම හෙල් සෙන්ටාගේ පරාතු අරුග මේ කවසිලවෙස් බහරි මවරුමත් හිස්සා කොහ්වා ඇති මොදසෆුන්ගේ අදදු මදුහුම හිතුමෙදේ ගඩි කුඩවීම එලිගේ ශක්වාය මමිකංක හම පාහද කොල්ලම්බේ කවසිල්ගේ රාතුන් අලගනම මිදනී හම පෙල්සෙන්ටාගේ උදිනාශ මශර කරම අලගනමෙන්ගේ පරාතුන් කෝකුන් කන්තත්තකෙත්තෝ උදියමටරක කවසිලා ගුඩිගින් අලගනමන්න කොටමටකෙත්තෝ සසේහකො දිනමටක කවන්සිලෝ ෆෝර්කොත්තවෙන දෙ අලගනමෙන්ගේ මිහාරගෙන් අමාසේ මී රශුගේ බල මීහු මාල දතුරුකුරාකුරුම් මදුකුරුමට්ටකා රීජනල් දතුරෙ හමජෙස් සොත්තගේ කන්තකුගේ මශ්වරාහම කුරිය නිබද අලුවනම වරබඩ අමාස එකකුර දිහා සතාවිස් වනහර ෆෙෂ්ගෙන් දායරක කොම්ම තිම්මහකුන් තිම්මහකුන් කවන්සුල්ද හරදුග හම පේෂන්ට රීචනල් හොස්පිටල් දතුරින් හම ජෙස්සුම අලුවනම නිම්මා හවාලි හම එකම මවරුමාත හෙල් සෙන්ටායා හිස්සා කරේ දෙබෑම හිගුලිගේ මිකන් කුරුම ගැස්සු අලුවන්න ගැ
1: රශුගේ තිමාවිෂ හිමාය කුරුම රේෆවා මුහිම රේවුන්තාකි කොබාත
0: තිමාවිෂ හිමාය කුරුම හගේගතුග රශු හම කුරී කවන්සිල්තකුන් වෙ සම එබහරි වරකින මසෙක් එක්ක ාල්වන ම එක හසක පාග කොල්ල එම මුහිමකමක කුණි වනේජි කුරුමග හම වර ගින දෝහුගේ තජරිබා මේ රශුගේ හම ආමරයේ තුන්න හම කවන්සිල්ත මේ කුරේරු

0: මසකත්තෝක තිරේක මියොන්නනි රෂියා හිෆාෆාව බින්තෝක බොඩුබේ දූ කොල්ලාගොත රෂියා දූ කොල්ලාගොත එකමක හින්ගමෙන් නුජේ යුක්‍රේනේ යුක්‍රේන ඔන්දෝ ගොස්වානිකන් එහම හගීගතේ එකමයකම එම්මෙ බොඩ දෙකොල හෙදි බයිකි යුරප් යුරපුන් හෙදගතකි හම රෂියා යගින් කන් දිනි රෂියා අනේ යුක්‍රේන යගින් කන් දිනි රෂියා හඟුරාම් කොරාරේ තිබුණ මෙහි වානමේ එම මිහාර බල්ල ඇමරිකා මියොත්ති හඟුරාම ಫಟ್ಟುವಾ ಹಿಸಾಬ ಕಂತ ಗೆಂಗೊಸ್ಸ ಮುಳಿ ಸರಹದ್ದು ಹೂಣು ಕೊಫ್ಫ ಅದು ಹೇಗೆ ತೆರೆ ಮೆತ್ತಿ ಬೋಧ ಮ್ಯಾಸ್ಕಿಂಫ ನಿಹಾರು ಯುಕ್ರೇನ ಹತ್ಯಾರು ಬಿದ್ದಿನಿ ಮ್ಯಾನೆ ಯೂರೋಪ್ಗೆ ಗೌಮುತ ಅಮೆರಿಕಾ ಎಂಗ್ ಹತ್ಯಾರು ಗಣೇಫ ಬಲ ಅಗು ಬೊಡಕು ಅಮೆರಿಕಾ ಎಂಗ್ ಹತ್ಯಾರು ಗಣೇಫ ಮಿ ಯುಕ್ರೇನ ಹತ್ಯಾರು ಫೋರ್ ಕೊದ್ದಿನಿ ಅಮೆರಿಕಾ ಮಣಿ ಫಾದ ಅನಕ್ಕೊಳು ಹಂಗುರಾಮೆಯ ಗುಳಿಗೆ ರಷ್ಯಾ ಇದೆ ಕೂಡ ದತಿ ಕೊರು ಫೋರ್ ತಂಗಳು ನತೀಜಾಯ ಗೊತ್ತು ಯೂರೋಪಕ ಅಗುಹೆ ಕೊ ರಷ್ಯಾಗೆ ತೆಜನ್ನು ಜಿಬಿ ತೆವು ಮಿ ಗಣ್ಣ ಜೇನಿ ತಿಮ್ಮಣ ಫಲಾತೆ ಮೆದುವೆ ಕೊಗ್ಗೆ ರಷ್ಯಾಗೆ ತೆವು ಎಹನು ನಿಮಗೆ ಗಣ್ಣ ಜೇನಿ ಮಾ ದುರುಗೊಂಗ್ ಅಮೆರಿಕಾಗೆ ತೆವು ಎ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ಹರದ ಬಡು ಇಮ ಏಗೆ ಗೆಲ್ದಂತ ಮಿವಣಿ ಯೂರೋಪ ಯೂರೋಪ್ಗೆ ವರಬ್ಬೊಡ ಯೂರೋಪ್ಗೆ ಇನ್ಫ್ಲೇಷನ್ ಮಚ್ಚಂಗಿಜ್ಜಿ ಯೂರೋಪ್ಗೆ ಮೀ ಅನೆ ಬದಕಮಂಜ ಎಮಿಯುಂಗೆ ಧರಣಿ ಮಚ್ಚಂಗಿಜ್ಜಿ ಎಮಿಯುಂಗೆ ಮೀ ಅನೆ ಬ್ಯಾರು ಮಸ್ಸ ದಿಮಾವಿ ಜಿಕ್ಸೋದ ಎಮಿಯುಂಗ್ ಸೇವಿಂತ ದವ್ವಿಜ್ಜಿ ಹಿಂಗೇತು ಹೆಂಗೋ ಸ್ವರ್ಗಿನ ಮಸ್ಸೆತ್ತ ಎಕ್ಸೋದ ಮಸ್ಸೆತ್ತ ಯೂರೋಪ ಕುರಿಮತಿ ಏಮ ಅವನು ಮಿ ದನ್ನ ದಿನ್ನವಿ ಮೀಗೆ ಹೈಕ ಮಸ್ಕುರಿಂಗ್ ಅಮೆರಿಕಾ ಕುರಿ ಮಸ್ಸೆ ಕತ್ತ ನಾಕಾಮಿಯಾವಿಯೆ ಏಗ ಕುರಿಗ ಟ್ರಂಪ್ ಫೆರಿಕ ವಡಾಗಂ ಫ ಹಿಂಗೇತು ದೇಹ ಸ್ವಾಭಿಕತ ವೆರಿಕ ವಡಾನ್ನಿ ದೇಹ ಸ್ವಾಭಿಕ ವೆರಿಕ ವಡಾಗಂ ಫಸ್ ಹಮ ಎಗೋತ ಮಸ್ಸೆ ಕುರಿ ಏಕಂತ ಸ್ವನಿ ನಾಕಾಮಿಯಾವಿ ಏಮ ಅಮೆರಿಕಾ ಮಿಹಾತನ ಕುರಿ ವಿಸ್ಕಮ್ ಕಾಮಿಯಾವಿ ಫೈನ್ನೆ ಯುಕ್ರೇನ್ ಹಂಗುರಾಮಾಕ ಮಿಹಾರ ಒಣಕ ಕುಲ್ಯಕ ಕೀವಿಗಂ ತೊಮ್ಮಿವರಿನಿ ಎಸ್ವಾದ ಉಫದೆ ಏರುಗ ಎಸ್ವಾದ ತೆರೆಗ ಮೊಹಲ್ಯ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಮಿಹಾರೆ ಬೋಳೆ ದಿಕ್ಕಮೆ ಎಕ್ಕಮಕಿ ಅಮೆರಿಕಾ ಬೇಣುಗೋ ಮಿಹಾರು ರಷ್ಯಾಯ ಈರಾನ ಆಯ್ ದೆ ಬ್ಯಾವೆರಿ ಇಕ್ಸೋದಿ ಗೊತ್ತು ವಿಸ್ ಅದೇ ಅಸ್ಕರಿ ಗೊತ್ತು ವಿಸ್ ಮಿಹಾರ ಸೆಬುಹರಿ ರಿಪೋರ್ಟ್ ತಗೊಂಡು ಹಾಮವಾಂಗ್ ರಷ್ಯಾಯ ಈರಾನ್ ಗುಳಿಗೆಂಗ್ ಮೀ ಅನೆ ಮೀ ಅನೆ ಕ್ರೂಸ್ ಮಿಸೈಲ್ ಹೈಪರ್ಸೋನಿಕ್ ಕ್ರೂಸ್ ಮಿಸೈಲ್ ಫದ್ದಮ್ಮ ಸೈಕುರಂ ಗೆಂದಾಕ ಬುಡ್ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಕುರಿ ಗೆಂದಾಕವೇ ಏ ಎಕ್ಕಂತ ಏಮ ಏಕಂತ ಹುಟ್ಟು ಅನೆಕ್ಕಮಕಿ ಮೀ ಈರಾನ್ ಇಂದಜಸ್ವಾದ ಮಟ್ಟ ಕೈಗೊಂಡಾನೆ ಇಕೊನಮಿಕ್ ಔಟ್ಕಾಸ್ಟ್ ನೋಣಿಯ ಎಕನಮಿ ಗೊತ್ತು ಈರಾನ್ ಇಂದಜಸ್ವಾದ ನೋಣಿ ಎಕ ಹೇರಿಕೊಳ್ಳು ಏನಮ್ಮಗೆ ಬೋಡು ಹಂಗುರಾಮೆ ಫಶಾಗೆ ಬಗೆಂದೆ ರಷ್ಯಾದ ಕೂಡ ಮೀನಿ ಅಮೆರಿಕಾದ ಅತ್ಕೊಂಡು ಶಿವತ್ತ ಅಳ ಹೇಮೆ ವಾಗುತ್ತೆ ರಷ್ಯಾ ಯಾಕೆ ಮಹಾಮಲಾತಿ ನುಕ್ಕರೆ ಅಮೆರಿಕಾ ಬೆಂಕು ತಾಕಾಮಿ ಯಾರು ಎಡೋ ದರಕೊಂಡು ನುಕ್ಕರೆ ಮಹಾಮಲಾತಿ ಏಮ ರಷ್ಯಾ ಈರಾನ ಇಕ್ಸೋದಿ ಗೊತ್ತುನ್ನ ಮೀ ಮಹಾಮಲತ ಕುರಿಯಸ್ ಅಮೆರಿಕಾಕ್ಕೆ ಇತರು ಫಿಯವಳೆನ್ನೆ ಎಹಂ ವೀಮ ವಾಗುತ್ತಕ್ಕೆ ರಷ್ಯಾದ್ದೆ ಅಳಾನ ಫಿಯವಳೆನ್ನೆ ಎಹಿ ಮಿಹಾರ್ ಮಿಳೆ ಕಮ್ಮ ಕಮ್ಮಿ ವಣಿ ರಷ್ಯಾಯ ಮಿ ವಿಸ್ನಾಮಿ ದೇನಿ ಕಲೆಮೆ ಮಿ ಹಂಗುರಾಮ ಸಲಾಮತಿ ಮಣ್ಣು ಮೆಹಿ ವೇನಮೆ ಯುಕ್ರೇನ ಎಕ್ಕೊ ಮಿ ಕುರ ಹಂಗುರಾಮ ಅಲ್ಲಿ ಹೋದ ಏಗ ಬದಲುಗ ಈರಾನ ಅವನ ಗುಣ ಕಡಾದಾಶ ಏಕಮ ಬಣಿ ದೇವನ ಕಮಕಿ ತಿಂಗಣ ಕಮಕಿ ಟ್ರಂಪ ಕುರಿಮತಿ ಮತ್ತು ಇಂತಿಹಾಬ್ ಮಿಯನ್ನ ನವೆಂಬರ್ ಹೋಗ ತಿನಗ್ ಅಮೆರಿಕಾಗೆ ಇಂತಿಹಾಬ್ ವಿಷಯನೆ ಏ ಮಿಡ್ ಟರ್ಮ್ ಎಲೆಕ್ಷನ್ ಅಮೆರಿಕಾಗೆ ಕಾಂಗ್ರೆಸ್ಗೆ ಇಂತಿಹಾಬ್ ಗೆಲ್ಲಿಜ್ಜಿಯ ಟ್ರಂಪ್ ಅಮೆರಿಕಮ ಗುಣ ವರ ದತಿವಾಣಿ ಬಾರೆ ನೆಮ್ಮಿಯೇ ಗೊತ್ತುಕೊಂಡಾನೆ ವಾತಿ ಕಾಂಗ್ರೆಸ್ ಗೆಲ್ಲಿದಾನೆ ಗೆಲ್ಲಿಜ್ಜಿಯಾದ ಟ್ರಂಪ್ಗೆ ಹಮ ಬಾರ್ ವಾರ ಕೂಡ ವಾಣಿ ಅಮೆರಿಕಾಗೆ ರೈಸೆಗ್ ಕೊಮ್ಮಗೊತ್ತಕವ್ಯಸ್ ರೈಸೆಗ್ಗೆ ಬಾರು ಮಿಯನ್ನಿ ಕಾಂಗ್ರೆಸ್ ಲಿವಿಗೆ ಅಸ್ತು ಹಾಗೀಗೆ ಬಾರು ಏ ಏನಾದ್ರೆ ಕೂಡ ಗಾರನ್ ಫಾಸ್ ಕೊಡೋ ಫಟಾಫಿಯಕ ಇತು ಚಾಯ್ಸ್ ತಕ್ಕ ನೀನ ಅನ್ಕೊಳಂಗೆ ಇಂಪೀಚ್ ಕೊಡೋ ಇಂಪೀಚಸ್ ಕೊರೆ ವಿಧಾನ ಕಲ ಹಾಕ್ತಿ ಅವ್ರ ಮಿದನ್ನ ಹಿಸಾಬ ದಾಣ ಹಾಕೇನು ಹೇಮ ವರ ಉದಗು ವಾಣಿ ಕಾಂಗ್ರೆಸ್ ನೋದಿಬಿ ವೇರಿಕಂ ಕೂರ ಏಮ ಟ್ರಂಪ್ ಕಣ್ಣೆ ಫಾಯತ್ ವಿದ್ಯ ಕಾರಣಕ ದೇಹರು ಬ್ಯಾಮಿ ವಣಿ ಮಿಹಾರ ದೇಹರು ವರೆ ಇತರು ವೈದ್ಯ ಮಿಹಾರ ಮೀ ಮುದ್ದತುಗೆ ತೆರೆ ಟ್ರಂಪ್ ಕಣ್ಣೆ ಎಗ್ಗುತ ಕವ್ವೆಸ್ ಮೇದ ಖಾರ್ಜಿ ಸಿಯಾಸತುಗ ಎವ್ವಿಸ್ ಕಾಮಿಯಾಬೆ ದಿಕ್ಕಿಫೆ ಎವ್ವಿಸ್ ವರಕ ಎವ್ವಿಸ್ ಕಾಮಿಯಾಬೆ ದಿಕ್ಕಿಫೆ ಎಕಿವೆ ತುಂತಿ ಗಜ್ಜಾಗ ಮಸಲೆಸ್ ಗಜ್ಜಾಗ ದೆ ಹಮಲಾತೆ ನಮಗೆ ಹುಟ್ಟಾಲೆ ಸಮ ಗಜ್ಜಾಗ ಮಸಲೆಸ್ ತಿ ಹಮ ಎಗ್ಗುತ ಎವ್ವಿಸ್ ಕಾ ಹಲ್ಲಿನಾದಿ ಹೇದ ದೆನ್ ಏ ನಮ್ಮ ಸಾಧಕ ಕುರಿಹಾಸ್ ಕಮಕಿ ಇತಿ ಕಾಮಿಯಾಬೆ ಗೊತ್ತ ಕುರಿ ಕಮಕಿ ವೆನೆಜುವೆಲಾಗೆ ರೈಸ್ ವಗಣ್ಣೆಗು ಏಕಮ್ಮ ವೆನೆಜುವೆಲಾಗೆ ಎಸ್ ಥೆವ್ ಅಮೆರಿಕಾ ಕೊಂಟೋ ದರ ಗಿನಾಕಮ ವಿಎಸ್ ಏಕೊಂಡೆ ಫಾಯ್ದಾ ಏನು ನನಗೆ ಯಾವಾಗುತ್ತಿ ವೆನೆಜುವೆಲಾ ಮಿಜೇನು ಬಡ ಇನ್ವೆಸ್ಟ್ಮೆಂಟ್ ಕೂಡ ಸತ್ಯ ಫನ್ಸಾಕ ಬಿಲಿಯನ್ ಡಾಲರ್ ಇನ್ವೆಸ್ಟ್ಮೆಂಟ್ ನೋಕೋ ವೆನೆಜುವೆಲಾಗೆ ತೆಲುಗು ಫಾಯ್ದಾ ಎಸ್ ನಗೆ ಯಾಕಂಡ್ ಏಕಂ ಕುರವೆ ಯಾಕಂಡ್ ಮಿ ಖಾರಿ ಮುಸ್ತಕ್ ಬೆಲಿಕ್ ಖಾಸಕ ಟ್ರಂಪ್ಗೆ ವೆರಿಕಮ್ ದೌರ ಏಕಮ್ಮ ನುಕ್ಕರೇನೆ ಏಕಮ್ ಎಸ್ ಅಮೆರಿಕಾಗೆ ರೈಯುತ್ತಕ್ಕ ದಿಕ್ಕೇನು ಫಾಯ್ದಾ ಎನ್ನಿ ದೆಂಗ್ ಈರಾನ್ ಹಾಗುರಾಮ ಈರಾನ್ ಅದು ಕೂಡ ಫಿಶ್ ಹಾಗುರಾಮ್ ಎತ್ತಿ ತಾಶಿಫ್ ಈಗ ಎವಿಸ್ ನತೀಜಾ ನುಕ್ಕೊಮ್ಮೆ ಈರಾನ್ ಭಯ್ಯನ್ ನುಕ್ಕರವನು ಏಕ ಬದಲು ಹುರ್ಮಸ್ಕೊಂಡು ಅವಳು ಗೆಲ್ದುಣಿ ಹುರ್ಮಸ್ಕೊಂಡು ಅವಳಿ ನುಕ್ಕುಣ್ಣ ತೆಲೆ ಹಾಕಿ ಬಂದು ವೆಜ್ಜಿ ಅಮೆರಿಕಾಗೆ ಮೀ ಆ ಮುನ್ನ ತೆಲುಗು ಆಗಬಡು ವೆಜ್ಜಿ ಏಕಮ್ಮ ನತೀಜಾ ಆಗುತ್ತೆ ಅಮೆರಿಕಾಗೆ ತ ಕುಂಫಿಣಿತಕ್ಕೆ ಬಂಗು ರೂಟು ವೆಜ್ಜಿ ඒ හුරියාචිකා එක්ක බලාරු ඒ කුරියංගුන් ඉන්තිහාබ හිසාබ දායරස් ඊරාන ඉතුරු හරකෂ වෙනි නේද මේ හුරියාකම ක බලාරු එන කණ්ඩෙන් එවස් කාල කාමියා වෙද්දි එක්ක එහෙම මිහාරු මෙ බලනි රෂියා බලව වදගෙන නොනි පුටින් නම් මිගත විශ්නා දීගෙන යුක්‍රේන හඟුරා මුට්ටේන කොම්බිස ගොත ඒගෙන් කාමියාබේ වේතර මුනේ දර තිබන්නේ තිබන්නේ ඒ බොඩ හඟුරා මුට්ටු යතිවන්න එකම එකම විශ් කාමියා වණ කන්න නොබෙලේ ඒ වාගත කි ඇමරිකා අරුන් කුරි මිදෙන්නේ එහෙන් ඒවා කවුරු දෙක්කියස එහෙම වෙයි නේටෝගේ ෆුලා නොකරානේ මේ රෂියා හිසාබ නේටෝ නුගෙන් දාන මේ කියාපා මේ දෙක්කි වාහකතන් හැම කණ්ඩේරිගෙන් ඇමරිකාගේ එත රයිසුන්නෙක්ගේ වෙරිකමු ගහම ඒකතන් හදවන් ගෙන්දී ඒ වාගත කි නේටෝ ෆුලා කරන් බේනෝනේ ඇමරිකාගේ ඩීප් ස්ටේට් ඩීප් ස්ටේට් ප්‍රෙෂර් එම්බ බොඩ බෝදම් බයි බේ ෆුලා කි ට්‍රම්ප් ඒ වා ට්‍රම්ප් මෙහින් දක්කලා දලේ කරෂියා නැහෙල්ලේ ඒ ඇමරිකාගේ හැම එකනි වෙරිකම් කරා ෆරාත කි නමෙක් ගහ මෙහොන්න මීහකින් ගතෝ වෙරියකි රයිසකි නගල එන ඩිසිෂන් තන් නිම්මා එකම එනේ ෆහතුන් අන්න ප්‍රෙෂරා ඇමරිකාගේ ඩීප් ස්ටේට් උග මී හිමනේ ෆරාතන් හගීකතුග ඇමරිකා වෙරිකම් කරන්නේ ඒක ඇතලේ මෙරණි පොඩිති මී වෙෆයර් කොන්ෆනිත ඒක ඇතුරුන් ඇමරිකාගේ මී යන්නේ හතියාර කොන්ෆනිත මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් මිලිටරි ඉන්ඩස්ට්‍රියල් කොම්ප්ලෙක්ස් ගෙමනේ කොන්ෆනිත ඒ ඒ හඟුරාම් කෝගෙන් කොන්ෆනිතක ෆෑදාවනි ඊරාන වෙසරාගේ කම්වනේ කොන්ෆනිතෝගේ අනකෙති ගේත ප්‍රෙෂර එක්ක දෙන් යහූදි හස්ක සයිනිස්ට් ගේත දෙන් ඒක ඉතුරු වෙස් මිදන්න වහෙන් මුස්ස දින්නා මහ ජනුන්නා මේ මුරියා ෆරාතක එකෝ ගේ මේ ඩීප් ස්ටේට් මෙන්නනි පෙන්ට ගන්නා එහෙම ඒ ඩීප් ස්ටේට් එකතන් ඔතියා ඇමරිකාගේ වෙරිකම් බදළු වියස් ඇමරිකාගේ හගීගි මේ මෙගෙන් ගොඩේ හම් ෆෙතුරුමා දන්තන ඇග්ගත කුරුමා ඇමරිකාගේ ස්තුමාරි රෝල් නුට්ටේනේ එම ට්‍රම්ප් කිතම් වරක යගින් කමෙ දින ට්‍රම්ප් මාදම ස්නුන්නානි එනක දවරු නිමුනිවක මිහාර මිගත දීලාලාගේ මිසාලකන් ඊරාන ඛයානත් තර විජ්ජියා අනෝනි ඊරාන අගුල් කඩ රෂියාය කොල්කේ ලිබේනි ඒ වාගත කි ඊරාන රෂියාය කි උෆෙද්දුන් තර දෙගොම් නියතු ඉන්තිහා මුස්සලි දෙගොම් ගුද්රති වසීරත් තර ගොතුම් මි දෙගොම් මු මෙති ෆියෝල ලා ඇමරිකා එම මි දෙගොම් මෙදුග හංගා වියෆාරියා මාමලත් ඇමරිකා කේවස් බාරෙන් හංගා එහෙන් ඔව්වා ඇමරිකාගේ බහ ඊරාන ගුණ කණ්ඩායම නොනේ ගුණ කුඩ කොල්ලා ඊරාන ඛයානත්තර වෙජ්ජියා ෆහොන් ඇස් එක රෂියා ලිබෙන කොල්කි එහෙම ඒවරු නේගේ වර ගෝමෙන්නු රෂියායකි අනක ඇමරිකායකන් එහෙම ඒකත බලාරුග යුක්‍රේන හඟුරාම නු සුට්ටු වෙන ඒවරු බාරෙන් නැන් ඇමරිකායි ට්‍රම්ප් විදාලු එහෙන ඇමරිකන් ලිබෙත සෞවිස් කරේ ඉතරේ හුට්ටුවානේ මේ හඟුරාම එකම තින් ෆහර මාසේ කොෆි හඟුරාම හුට්ටුවා එකම නු එහෙම මි මිදෙන්නේ විකන්තත් අක්කම වණි දෙන ඉන්තිහාබා ගුලිය එනේ කාමියාබෙ නොදිබුමා මීකෙන් කොම්මිස් කාමියාබෙ නෙරවේතෝ බෙලුමා රෂියාය ඊරාන ජිස්සුමා නුනියා ඊරාන වුණ ගුලුන්ත රෂියාය කණ්ඩාය වාකේකි බාරු එළුන් ඒක බදල් ගතිමන්න මේ යුක්‍රේන හඟුරාම හුට්ටු ආදී මසේ කුරාන මේ එකහල් කොම්මිස් ගොත කර රෂියා බලු වණුන් කම වනි මීග මෑගන කන්තත් එක්කම ගොත කු බෙලේනි
1: සවාද මේ ට්‍රම්ප් ගේ මන්දුමන් මේ රෂියාය වඩාගෙන් රයිස් පුටින බදල් කරම ෆෝදෙන් මියදු යුක්‍රේන වඩාගෙන් රයිස් ජෙලන්ස්කිය බදල් කරම ස්මිවනි හමචි ෆදෙන් මේකම් ගමේ උපදේ මේ මුහිම සවාල කි මේ ට්‍රම්ප් හුෂාලුපා මේ සුල් හැගේ මේ ප්ලේන් ගහිමනේ කංකම කි කබතෝ
0: මේ චෙල් සාෆෙන් නොයි අවුන වර බඩ බලාවි මේ මේ සාෆෙන් නොයි එක ගින රිපෝට් තබුණනි හම ට්‍රම්ප් ගේ කුරීගේ ප්ලේන් මේ උඩේ නැතිස් ඒ ප්ලේන් බිනායෆ් මේ වනි රෂියාය රෂියා හිස්බින්ත දෝකොල්ල බොඩු බෑ ගානක මිහා රෂියා හිෆාෆව ගානක 22% බින් ඇට්ලීස්ට් 90% නුනේ 18% බින් දෝකොල්ලා ගොත ඉංගේද හම යා එක්ක නේටෝ එවස් නොන්න ගොත ඉංගේද දැන් එවසුල ඒ මෑගණු අසස්කම වනි එනොස් මීගේ ෆීචර්ස් තකෙන් අද සාෆෙන් නොවේ කුරියස් මති මි ප්ලේන් උසුලෙ ගොත රෂියා ති බලාගෙන ඒ වාගතක රෂියා ගින බින්තකෙන් එබ ලිබේ අනකොල හගුරා මේ බොට්ටේ අනක රෂියා බේනු එම් බොඩ බේනු වාකන්ත යුක්‍රේන් නේටෝ ය නුවණු හිමිනේ මීග එනොස් ඒ එකම දෙකොල හෙදි කුරි ෆාර්විස් නේද යුක්‍රේන් යුක්‍රේන් දෙකොල හෙදි දෙකොල හදම් හෙදි මා යුක්‍රේන් ෆිත් තුන්තරස් කුරමත් කුරි එකම යුරෝප් ක ගවුන්ත ખાસ කර නේටෝ ගෙමෙන යුරෝප් ගවුන්ත මි දෙකේ ගොතුවා මි හගුරාම යුක්‍රේන් හගුරාම රෂියා එදේ ගොත නිම්මාෆියා නිමිජ්ජියා රෂියා කාමියාබ් ලිබේ ගොත නිමිජ්ජියා රෂියාගේ බාරු වර ගදවානි එවුඩන්නවනි යුරෝප් ගතිවි ගෞමතයි කි මිසාලක ජර්මන් කම වියස් ඉංග්‍රීසි විලක්කම වියස් ෆ්‍රැන්සිස් විලක්කම වියස් ඉතින් ගෝමක ඉන්න බොඩු තින් ගෝ එයින් එව්ස් ගෝමක කි රෂියා කාරීග හම එව්ස් රකන් හිෆාටලි වර ගෝමෙන්න නේද ඒ ආබාධි ගොතුන් කම වියස් හතියාර ගොතුන් කම වියස් ඉක්තසෝද ගොතුන් බෙල් කම වියස් එබුනි වසීරත්තම් හුරිමින් වරා ආබාධියා හතියාරා ඉන්ඩස්ට්‍රී වරා ඒ ගුද්‍රති රිසෝසස්සා හුරියාචක බලාරග කුදි ගෞමතකින්. ಯಾರು ಮನಕ್ಕೆ ಎಮ್ಮೆ ಗಾಗನಕ ಹದ್ದಿ ಹೊರಕ ಮಿಲಿಯನ್ ಹಿಂಗೆ ಆಬಾದಿ ರಷ್ಯಾಕ್ಕೆ ಸತ್ಯಕ್ಕೆ ತಿರಿಸತ್ತ ಮಿಲಿಯನಿಗೆ ಆಬಾದಿ ಮಿಯಾನೆ ಜರ್ಮನಕ್ಕೆ ಮಾಬಡ ಕುದುರತಿ ವಸೀರ ತಕ್ಕ ಹೋಗಿ ಗೌರ್ಮೆಂಟ್ ನೋಡಿ ರಷ್ಯಾಕ್ಕೆ ತೆಲಾಗೆ ಹೋಗಿ ದುನಿಗೆ ಎಂಬಣ ಇಸ್ ಅ ಮಿಯಾನೆ ಜರ್ಮನಕ್ಕೆ ನೀಕುಲಿ ಹಾತಿ ಆಗಿ ಗೌರ್ಮೆಂಟ್ ನೋಡಿ ರಷ್ಯಾಕ್ಕೆ ದುನಿಯಾಗ ಎಮ್ಮೆ ಬಡು ನೀಕುಲಿ ಅಬ್ಬ ನೀರಿ ಹುರಿ ತಫಾತ್ ದೇ ಇಂಗ್ರೇಸ್ ಬ್ಯಾತಕ್ಕೆ ಮಿಹಾರ ಒಸೆ ಮುಂದಾಗ ಒಮ್ಮೆ ಹಾಸಕ್ಕೂ ಬ್ರಿಕ್ ಮಿಯಾನೆ ಯೂರೋಪ್ಗೆ ಇತಿಹಾದ ಮಿಕ್ಕಿ ಆ ಬ್ರೆಕ್ಸಿಟ್ ಅಫಾವು ಇಂಗ್ರೇಸಿ ಎಕ್ಸೋ ಧ್ವನಿ ವರಂಗ್ ಹೀನರು ಕಮ್ಮಿಗೆ ತೆರಿಯ ಅನುಕೊಂಡು ಕೂಡ ಗೌಮೆ ಹೀಗೆತು ಸಿನಾ ಆಗಿ ಗೊತ್ತು ಹೊರಬಡ ಒಸಿಫೈ ಗೌಮೆ ಏಮಾ ಅದು ನ್ಯೂಕ್ಲಿಯರ್ ಹತ್ಯಾರು ಹುರಿ ಕಮ ಬಿಎಸ್ಸಿ ಗುಣವೇ ಗೊತ್ತುಗ ಇಂಗ್ರೇಸ್ ಬ್ಲಾತಕ್ಕೆ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಹತ್ಯಾರ್ಗೆ ಕಂಟ್ರೋಲಿಸ್ ಮ್ಯಾಗಣ್ಣು ಗೊತ್ತೆ ಕೊಡೋಣ ಅಮೇರಿಕಾ ಆತು ಇಂಗ್ರೇಸ್ ಹತ್ತಕ್ಕೂ ಯಾವಾಗುತ್ತಕ್ಕೆ ನೇಟೋ ಗೌಮ ಕವೇಫ ಅಮೇರಿಕಾಯ ಮೇಣ ಗುಣ ತಕ ಇಂಗ್ರೇಸ್ ಬ್ಲಾತಕ್ಕೆ ಅಮೇರಿಕಾಗೆ ಬರೋ ಬ್ಯಾರ್ ಬೇಸ್ತಂಗೆ ಬೂರಿ ಹಿಂಗೇತು ಹೇಮ ಹುರಿ ಹಚ್ಚಿ ಕಾಯ್ಕೊ ಯಾ ಬಡು ಅಮಿಲ್ಯಕ್ಕಂಥ ಕೊರೆಯವ್ರ ಗೌರ್ಮೆಂಟ್ನು ಇಂಗ್ರೇಸ್ ಇಲಾತಕ್ಕೆ ಇದು ಮತ್ತೆ ಫ್ರಾನ್ಸಿಸ್ ವಿಲೆ ಮಾಡು ಗುದ್ರತಿ ರಿಸೋರ್ಸಿಂಗ್ ಗೌರ್ಮೆಂಟ್ನು ಆಬಾದಿ ಮುಸ್ಕುಳಿ ಹಿಂಗೇತು ದೆನ್ ನಗಳು ನ್ಯೂಕ್ಲಿಯರ್ ಡಿಟರ್ಡೆಂಟ್ ಹೆಂಗೆ ಬೈ ಅಮೇರಿಕಾಗೆ ಕಂಟ್ರೋಲ್ ಯಾವ ಕಣ್ಣು ಹಿಂಗಾಯ ಗೌಮಕ್ಕೆ ಏನು ನಮಸ್ ರಷ್ಯಾ ಕಾರಿಗೆ ಹಿ ಫಟ್ಟಾಲಿಯವರು ಅವರು ಮಾಬಾಲಿಕೆ ಸಿಗವು ಏಮ ರಷ್ಯಾ ಬಾರಿಗೆ ಗೊತ್ತುಗ ಓಎಫ ದುನಿಯಾಗೆ ದೇವನ ಬಾರ ಗೊತ್ತು ಮಿಹಾಸ್ ರಷ್ಯಾ ಮಿಹತ್ತಿ ಒಣ್ಣೇರ್ಗು ಮಿಹಂಗುರಾಮ ರಷ್ಯಾ ಕಾಮಯಾಬ್ಲಿಪ್ಪಿ ಜಗಮಾಣಿಕಿ ಯೂರೋಪ್ಗೆ ಮತ್ತು ಸಿಹೇ ನೇಮಿಕಮ್ಮ ಏಮ ರಷ್ಯಾ ಇದೇ ಗೊತ್ತಕ್ಕ ಮಿಹಂಗುರಾಮ ಹುಟ್ಟುವಾಕ ಅವನು ಹುಟ್ಟಾಲಾಕ ಯೂರೋಪ್ ನೇದೇನೆ ಕುರಿಗಸ್ ಟ್ರಂಪ್ಗೆ ಪ್ಲೇನ್ ಫೇಲ್ವಿ ಎಮ್ಮಿಗೆ ಏಮ ಮಿಹಾರ ಬಲಾಯರುಗ ಮೀ ಪ್ಲೇನ್ ಫಾರಿಗ ಕುರಿಗೆ ಹೋಗಿ ಗೊತ್ತಂಗ ರಷ್ಯಾ ಮಿಯ ಕೊಮ್ಮೆ ಸರಕ ಬಸ್ ವೇದ ಬೈಕ್ಗೆ ನುಕ್ತಾತಕ ಯಾಕಮ್ಮ ಯುಕ್ರೇನ್ ಬಸ್ ಮಾಡ್ಕೊಂಡು ಬೆಲೆ
1: ಸವಾದ ಬಡ ಬಡ ಶುಕ್ರಿಯಂಗೆ ತೊ ಹಿಸಾಕಲ್ಲಿ ಮೌಲು ಮಾತ ಮೇದಗೆ ದುನಿಯ ಕಳಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಅಮಿ ಬಲಾಲಿ ರಷ್ಯಾ ಯುಕ್ರೇನ್ ಹಂಗುರಾಮ್ ಹುಟ್ಟುಮಂಗ್ ಅಮೆರಿಕಾ ಎಂ ಹಸಿಕೆ ಫೆಶೊಂಗ್ ಅಮಿ ಮೌಲುವ ಮುಹಿಮ್ ಮೌಲು ಮಾತ ಕೆಲವೊಂದು ಕಮ್ಗೆ ಉಮೀದ್ ಕಾವಾಕಿ ವಲಾನಂಗ್ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.

0: ගඩින් මෙන්දමුන් අලිවෙ දෙගඩි 30 මිනිට් මේ දිවේ රාජ්‍යයේ ගැඩු
1: මුචතමා